නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුබදසනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුනි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

සුබ උදෑසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම. අදත් චූටි යාළුවන්ට අහන්න ඉගෙන ගන්න ගොඩාක් ලස්සන දේවල් අරගෙන තමයි මම ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් උදේ 7 වෙනකන් එක දිගට මාව අහගෙන ඉන්න ඕනේ. වැඩි කතා නැතුව මේ විදිහට අපි පටන් ගන්නනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන.

0: 89.1 දිවයින පුරා සිසාරා.
1: ජීවිතේ හරි ලස්සන වෙන්නේ අතහරින්න අමාරු තැන් 1000ක් තියෙද්දිත් අත් නොහැර ඉස්සරහටම ගියොත් විතරයි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුභ දවසක්.
2: සුභ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුභ දවසක්.
4: දවස සුභයි සිහින දිනයි. සුභ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: Radio. මාව අහගෙන ඉන්න චූටි පැටව් හරිම දක්ෂයි. මේ වෙනකොට ගොඩාක් පැටව් අපිට ඒගොල්ලන්ගේ දක්ෂතා එවනවා. ඔයාටත් පුළුවන් වාගේ දක්ෂතාවයක් අපිට එවන්න. කොහොමද එවන්නේ? 0718 893 893 කියන අපේ WhatsApp නම්බර එකට ඔයාගේ සින්දුවක්, කතන්දරයක්, කතාවක් සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා එවන්න. අම්මට හරි තාත්තට හරි කියලා 0718 893 893 කියන අපේ WhatsApp නම්බර එකට ඔයාගේ දක්ෂතාවය එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඒ දක්ෂතාවය මුළු ලෝකෙටම එළිදක්වන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතා එවපු තවත් පොඩිත්තෙක්.
1: ආයිබෝවන්, මම දෙවිඩුවටු. මම ඉගෙන ගන්නේ ජයෝඩා මොනිටෝරියේ. මම අද සින්දුවක් කියන්න යන්නේ. විත්පේ හයිඩන්සි get ready girl get ready boy rang and high 1 2 3 4 5 6 7 8 9 10 here I come.
0: හරිම ලස්සනයි. ඒ වගේම අපේ චූටි පොඩ්ඩෝ හරිම දක්ෂයි. ඒ විතරක් නෙවෙයි, චිත්‍ර අඳින්න දක්ෂ, නිර්මාණ කරන්න දක්ෂ පොඩිත්තොත් අපිව අහගෙන ඉන්න කියලා අපි දන්නවා. ඒ පොඩිත්තන්ටත් අපි ලස්සන අවස්ථාවක් දෙන්න තමයි යන්නේ. චූටි පොඩිත්තන්ට පුළුවන් ඔයාගේ දක්ෂතාවය අපිට එවන්න. කොහොමද එවන්නේ? වා චිත්‍රයක් හරි නිර්මාණයක් හරි කරලා සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4 කියන ලිපිණයට ඔයාගේ නිර්මාණය අපිට එවන්න. මං අපෝසරයක් මතක් කරන්නම්. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4 කියන ලිපිණයට ඔයාගේ චිත්‍රයක් හරි නිර්මාණයක් හරි අපිට එවන්න. අපි ලෑස්ති ඒ දක්ෂතාවයත් මුළු ලෝකෙටම එළිදක්වන්න. එහෙනම් මතකැතුව ඒ ලිපිණයට ඔයාගේ දක්ෂතාවය එවන්න.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට.
7: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න දෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
6: The Welcome Show.
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
8: ජපානයේ තියෙනවා චාපට හරි අපූරු මේ සංස්කෘතික සම්ප්‍රදායක්. ඒ තමයි ඕ සෝජි, හැමෝම අගේ කිරීමට ලක් කරන සම්ප්‍රදායක්. ඕ සෝජි කියන වචනේ තේරුම තමයි චාපට මේ මහා පිරිසුදු කිරීම කියලා කියන්නේ. ජපානයේ බොහෝ පාසල්වල පිරිසුදු කිරීමේ සේවකයන් නැති තරම් චාපට. සෑම දිනකම පාසල් කාලයේ අවසානයේදී විනාඩි 15-20ක් වගේ සිසුන් සහ ගුරුවරුන් එකතු වෙලා පන්තිකාමර, කොරිඩෝ, ක්‍රීඩාංගණ, වැසිකිළි පවා පිරිසුදු කරනවා. මේක හැමෝමත් එක්කම එකතු වෙලා කරන දෙයක්. ජපානයේ හැම දෙයකටම ගරු කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැම වෙලාවකම තමන්ගේ කොන්ද පාත් කරලා අනිත් මිනිසුන්ට ගරු කරනවා.
9: අපි වඳිනවා. ඉතින් ওই ඡන්ද කාලේට එහෙම නේද? එයාලා අපිට වඳිනවා, අපි එයාලට වඳිනවා.
8: අපි එයාලට වඳිනවා.
7: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
6: The Welcome Show. 89.1 Supreme Radio. Supreme Radio. මේක සුපිරියක්.
7: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන අහන චූටි පොඩිත්තු දැන් දන්නවා. අපි ඕගොල්ලන්ට කියලා දෙනවා ඉංග්‍රීසි භාෂාවයි ජපන් භාෂාවයි. තව භාෂාවක් ඉගෙන ගන්න එක හරිම වටින දෙයක්. ජපන් භාෂාව කියලා කියන්නේ හරි ලස්සන භාෂාවක්. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න එක ඔයාට හරිම වැදගත්. මේ සතියේ අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන්නේ අවුරුද්දේ මාස ඉංග්‍රීසි භාෂාව වෙනුයි ජපන් භාෂාව වෙනුයි නම් කරන්නේ කොහොමද කියලා. ඊ අපි කියලා දුන්නේ ඒ පාඩමේ දෙවැනි කොටස. අද අපි කියලා දෙන්න යන්නේ ඒ පාඩමේ තුන්වැනි කොටස. එහෙනම් ඉතින් හරියට අහලා හොඳට ඉගෙන ගන්න ඕනේ. මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල. සැප්තැම්බර්.
10: Kugatsu.
11: September.
7: October.
10: Jugatsu.
11: October.
7: November.
10: Juichigatsu.
11: November.
7: December.
10: Junigatsu.
11: December.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
4: මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
5: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
1: සින්දු කපේ විත් නිමේෂා
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
6: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
1: The Welcome Show
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
1: The Welcome Show
6: අනුග්‍රහය
8: වාර්තා පිට වාර්තා කබුණ කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
9: Meltdol හිස රතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
5: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් අරන් 0718-893-893ට WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
10: 89.1 89.3 Supreme Radio

89.3 Supreme Radio. එනං ඉතින් පොඩ්ඩංගි උදෑසන අපිට තියෙන වෙලාව ඉවර වෙන්න තමයි යන්නේ. අදට ගියාට හෙටත් හරියට මුදේ 6 වෙද්දී මං එනවා මගේ චූටි පොඩිත්තංග බලන්න. අද අපි ලස්සන දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඒ විතරක් නෙවෙයි චූටි පොඩිත්තංගේ දක්ෂතාවයලුත් බැලුවා. එහෙනම් ඉතින් හෙට උදේ 6 වෙද්දී එන්න ඕනේ මාව අහන්න. එතකන් ඉස්කෝලේ ගිහින් හොඳට වැඩ කරන්න ඕනේ. අම්මලා තාත්තලා කියන දේවල් අහන්නත් ඕනේ. සෙල්ලම් කරන්නත් ඕනේ. මාව අහගෙන ඉන්න චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ දවසක්.

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්
1: You're listening to The Welcome Show. Anugrahaya.

0: උණුසුම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: අයිබෝවන් සුබදෑසනක් සුබ දවසක් ඔබට ජයග්‍රහහි දවසකට අදත් හදෝතින් ඔබට සුබ ප්‍රාර්ථනා එකතු කරමින්ද වෙල්කම්ෂෝ අපි අද තාරම කරන්න සූදානම්. ඉතින් අද 16 වෙනිද, මේ මාසේ ක්‍රමයෙන් ගෙවිල යනවා. ඉතින් වැඩගටතු සියලක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ලෝකයේ අම්මාකාරයක සුභවාදී බලාපොරොත්තුවක් ඉදිරි කරගන්න පුළුවන් ඉරානය සහ ඇමරිකාව අතර ගිවිසුම් මත්සන් කිරීම සිද්ධ වුණා. නිපුත් ඇවිල්ලෙනවා. නිපු අයිබෝවන්,
1: අයිබෝවන් සුබ දැසනක්.
0: බස් එක නැද්ද?
1: හොඳටම හදේ මන්දුවගෙන ආවේ.
0: හොඳයි, වා ශරීර සෝතාවය වෙනුවෙන් පුදුම විදිහට මහන්සි වෙනවා නේ.
1: මේකනේ ශාමර නිකන් හරි මම වේලාසරින් આવොත් එහෙම මට දුවල එන්නත් බෑනේ. ඉතින් ඒ නිසා මම පරක් කරා වෙනවා. මොකද මට කියන්න තියෙන මේ දවස් ටිකේ මට ෆැටි රිව තියෙනවා. ඒ නිසා දුවන්න ගියා.
0: හොඳයි.
1: ඒස පොඩ පරක් කරා වෙනවා.
0: ගොඩක් සතුරුයි ඉතින් ඔයා වගේ මට පාර්ට්නර් කෙනෙක් හම්බෙච්ච එක ගැන.
1: ඒකනේ යන්නේ බලන්න ඉතින් ඔයා මෙතන
0: ලොකු ආදර්ශයක් දෙනවා නේ ඔයා අපිට.
1: එහෙම තමයි ඉතින් ආදර්ශය. ඉතින්
0: ඒක ධනාත්මක චින්තනයෙන් මම මුසපත්තලා ඉන්නේ.
1: බලන්න මම පරක් කරලා ආවත් මම කියනවා අනිවාර්යයෙන්ම වෙන්නේ මේ හේතුව නිසා තමයි ඉන්නේ
0: කියලා. පරක්ුනේ කියලා නේද? නැතුව නෑ ගිටින්න පරක් වෙලා හැම නෙමෙයි.
1: නෑ නෑ හැම මොකුත් නෑ.
0: ඔයා ඉතින් දුවගෙන එනකොට නේද ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි කූඩුවක් දැක්කොත් එහෙම ඉතින් ලොතරැයිකුත් අරන් දුවගෙන ඉන්න අමතක කරන්න එපා.
1: අංකල් උත් හිටියා. සෝරි අයියා හිටියා. කතාවට තල්ල ගන්න හදුව මන්ට අංකල් දුවගෙන ආව මට පරක් කරා කියලා.
0: නැත්තම් අයියට බිස්නස් කරගන්න වෙන්නේ
1: නෑ. අයියේ.
0: නේ ඉතින් ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕනේ අපිත් එක්ක මෙල්ඩෝල් ඉන්නවා නේද? මෙල්ඩෝල් ගැනත් මතක් කරන්න ඕනේ. වේදනාවන්ට සහනය සලසනා ඉක්මනින්ම.
1: ඒ වගේම තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මෙල්වා RB500. ඒක නම් මතක් කරන්නත් ඕනේ.
0: අනිවාර්යයෙන්. ඉතින් මේ ශක්තිමත් බැඳීම් එක තමයි අද දවසේදී අපි ඉතින් වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඉතින් දවස සුබ වෙන්න කියලා හදවතින්ම ඔබට ප්‍රාර්ථනා කරන ගමන් ඉතින් උදේ 10 වෙනකන් අපිත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. එල්නිනෝ ලානිනෝ ගැනත් කියනවා. ලංකාවේ තියෙන්නේ ගොඩක් දේවල් සිද්ධ වෙමින් තියෙනවා. සමහර අය අධිකරණයට අපහාස කරලා වුණ සමහර අයට දැන් අඩු පවරන්න කියලා කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ කටවල් පරිස්සම් කරගන්න ඕනේ මිනිස්සු නම් නේද? තියෙන හැම දෙයක්ම කියවන්න හොඳ නැහැ. ඉතින් එහෙම තියෙනවනේ ඔෆිස් වලත් ඔහොමයි ඉන්නවා ඉතින් නේද? ඔහේ කියවනයි ඉන්නවලු තින්නේ. ඉතින් අපි එහෙනම් වැඩේ පටන් ගන්නවා. ජයග්‍රහයි සුබ දවසක් වෙන්න කියලා හදවතින්ම ඔබට ප්‍රාර්ථනා කරනවා. එහෙනම් දිගටම ඉන්න අපිත් එක්ක. මං ශාමර.
1: මම නිපුනිකා.

0: Asuna viei ikä, asuna viei tunne. Supreme Radio.
1: ජීවිතේ හරි ලස්සන වෙන්නේ අතහරින්න අමාරු තැන් දාහක් තියෙද්දිත් අත් නොහැර ඉස්සරහටම ගියොත් විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
1: මෙල්ටෝල් හිසරතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු ඉස්සරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
5: ටෙම්පෝ ටවුන්
4: with ආශී.
6: ආ ගොඩ වෙන්න ගොඩ වෙන්න ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
7: පිටරට උදවියමයි හිතේ. අනේ මල්ලියෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
6: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
1: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
8: ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
9: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධාන ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාතකට මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතේ වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතේට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුති ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් 2-3ක් ගන්න ටවුන් එකේ. එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැනේ. ඒකින්ද රුපියල් 40කට දිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
8: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
5: 89.1 89.3

0: උදේ 7යි විනාඩි 24යි දැන් වෙලාව. අපි මතක් කරන දේවල් ටික තියෙනවා කාලගුණ ගැනත් කියාගෙන යමු නේද චාමර?
1: අනිවාර්යෙන් කාලගුණ ගැන බලමු. ඉතින් අද දවසේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මොකද්ද කියලා තියෙන්නේ කියලා. බස්නාහිර සබර්ගම වගේම වයඹ පළාත් තුලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වර්ගීපයක් ඇති වෙනවලු. අනිකුත් ප්‍රදේශ වලත් පසර දෙකෙන් පමණ පසු වැසි ඇති වෙනවා කියලා තියෙනවා. සමස්තයක් විතර මධ්‍ය කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සුළඟ පවතිනවා. පැයට කිලෝමීටර් 30 40 අතර සුළඟක් පවතිනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් වැඩිදුර තොරතුරු සහ මේ වෙනස් කිරීම නැහැ. ඉතින් තියෙන තොරතුරුම තමයි තියෙන්නේ.
0: තියෙන තොරතුරු
1: කොපියක් තමයි තියෙන්නේ අද.
0: කොපිය තියෙනවා. අන්තිමට තියෙනවානේ මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කියලා මේ අකුණු සහ සුළං වගේ සිදුන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න කියලා.
1: එහෙමත් තියෙනවා.
0: ඒ තියෙනවානේ. ඒක මට කඩපාඩම් දැ.
1: චේද වෙනස් කරලා හරිටිය.
0: ඒක තමයි පොඩ්ඩ වෙනස් කරලා.
1: මුලට දාන්න දෙන්නේ.
0: ඔය එහෙම මුලට දාලා අග ටික කියාගෙන යන්න
1: තියෙනවා. චේද ටික වෙනස් කරන්න පුළුවන් නෝන්න නේද?
0: එහෙම කරා.
1: ඉතින් වාර්තාවක් පළ වෙන ආකාරයක් තියෙනව නේද? අපි හිතුවට තින්නේ
0: වාර්තා වෙනස් කරන්න බැහැ නේද?
1: තියෙන විදිය තමයි කියලා තියෙන්නේ. ඒකින්ද වැසි තත්ත්වයේ අදත් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා තමයි බොහෝ ප්‍රදේශවලට තින් කියලා
0: තියෙන්නේ. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ චාමර, දැන් වැස්ස සමහර පැතිවලට තියෙනවා, සමහර පැතිවලට වැස්ස නැහැ. හැබැයි තින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සමහර පැතිවලට විතරක් නෙමෙයි මුළු ලංකාවටම වාසනාව අරගෙන එනවා.
1: අනිවාර්යෙන් ගමේද නගරේද අස්සක් මුල්ලක් නැර නේද? වාසනාව අරගෙන එනවා ජාතික ලොතරැයි මණ්ඩලය. ඒකින්ද ඔයා ඉන්නේ කොහෙද? ඔයා කොළඹ දුරයිද නේද? උඩක් දුරින් දින්නේ ඒ ප්‍රශ්න අදාළ වෙන්නේ නැහැ. ඉතින් මතක් කරන්න හදන්නේ අද සම්පත ලොතරැයි ගැන. මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්නවා. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් ඔයාට පුළුවන් කමක් තියෙනවා රුපියල් 250,000ක මුදලක් දිනා ගන්න.
0: හරි.
1: ඒ වගේම අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් තියෙනවා. අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් දිනා ගන්නත් පුළුවන්. සෙසු තෑගිත් ඔබට ඔබේ කර ගන්න පුළුවන් කමක් තියෙනවා. අද වියදමට හරියන ලොතරැය තමයි ඉතින් අද සම්පත කියලා
0: කියන්නේ.
1: අනිවාර්යෙන් ගන්න. එතකොට ඉතින් ওই අද වියදම කාගෙවත් ඉල්ලිල්ල පොලියට අරන් එහෙම රස්තිය අද වෙන්න ඕනේ නැහැ
0: ඔයා. ඔව්. දැන් සමහර වෙලාවට ශාමර ඕකක් ඇදුණා කියලා කිව්වහම පස්සේ එහා පැත්තේ කනට උණ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඔයාගේ ඉන්න සහෝදරයෝ
1: තමන්ටත් උණ ගන්න පුළුවන් හිතාගන්න පුළුවන්. අපිට එහෙම වාසනාවක් කරකේදී කියලා නේ.
0: ඔව්. අපිට උණ ගන්න ශාමර සතුටනේ. සමහර අයට උණ ගන්න ඉරිසියාවටනේ. එහෙම උණ ගන්න කටේ උණ බහිනවා හරි හොරයි. ඉතින් උණ මම කියන්නේ අඩු වෙන්නේම නැහැ. උණ එක දිගටම තියෙනවා. ඒ නිසා ඔයා හිතන්න එපා සල්ලි ගැන. මෙල් ඩෝල් කාඩ් එක අරන් ගිහිල්ලා එයාට දෙන්න. ඔයාගේ උණ අඩු කරගන්න බොන්නු කිති නැත්තම් එහෙම උණ අඩු වෙන්නේ නැහැ කියලා කියන්න ඕනේ. හරිද?
1: අනික
0: මේ දවස් ටිකේ වසංගත එහෙම තිස්සෙම මේ හරේ මෙහෙ කැරකෙනවා. අපි ගාවට ලඟ වෙන්න හදනවා වසංගත. ඉතින් ඒ නිසායි වසංගත වලට අපි ගාවට ලඟ වෙන්න දෙන්නේ නැතුව අපි මෙල් ඩෝල් කාඩ් එකෙන් මෙල් ඩෝල් දෙකක් බොන්න ඕනේ. එහෙම බිව්ව තමයි අපිට මේ ඉක්මන් සහනය ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ.
1: අනිවාර්යෙන් කැස්ස හෙම්බිරිසාව ඔලුවේ කැක්කු මගපත වේදනාව ඉක්මනට නැති කරගන්න ඕ අනිවාර්යෙන් මෙල් ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. ඔෆිස් එකේ පර්ස් එකේ පොකට් එකේ මතක ඇතුව කාඩ් එකක් තියාගන්න. හරි. පැරසිටමෝල් විශේෂයක් විදිහට අපිට සහනය සලසනවා මෙල් ඩෝල්. දැන් ඉතින් ඔයාව කියපු වෛරස් වසංගත ඒවා විපක්ෂයේ දැන් ඉන්නව නේද? පේනව නේද? ඇවිල්ලා තියෙනවා. දැකලවත් නැති වෛරස් ඇවිල්ලා
0: තියෙනවා.
1: සමහර පරණ වෛරස් දැන් ටිකක් ආයෙත් මේ
0: දළු දානවා
1: කියන්නේ බලේ වැඩි කරගෙන එනවා දැන් ආයෙත්. අපි අර අතුරු දන්
0: කොරෝනා එක එක නම් වලින් ආවා වගේ කොවිඩ් එක එක නම් වලින් ආවා එහෙම නේද?
1: දැන් ආයෙත් බලපෑම් කරන්න පටන් ගන්න
0: තියෙන්නේ. ඒකනේ.
1: ඒ වෛරස් වලින් බේරෙන්න ඕනේ අපි ඉතින් නේද?
0: ඔක්කොගෙන් වෛරස් වලින් බේරෙන්න ඕනේ. ඒ වෛරස් වලින් බේරෙන අතරේ චාමර අපි අර අතරමැදියෝ කියන වෛරස් වලින් බේරෙන්නත් ඕනේ. මොකද සමහර වෙලාවට
1: ඒක නම් අද වෛරස් එකක් නෙවෙයි පු ඒක නම්. ඒවා තමයි අපි කියන්නේ නිකම් මේ
0: පිළිලද.
1: ඔව් එහෙම කියන්නත් පුළුවන් ඉතින් නේද?
0: මොකද සමහර කාලවලට අතරමැදිය නිසා සමහර ගණන් වැඩි වෙන්නේ අපිට හිතා ගන්නවත් බැරි විදිහටනේ චාමර. අපි මේ හිතමුකෝ අපි කොහේ හරි එළවලු ටිකක් අරන් එනවා කියලා. සමහර වෙලට අතරමැදිය තනින් තන මාරු වෙනවා වෙන්න පුළුවන්. අපි අන්තිමේදී ගෙවලා තියෙන බාණ්ඩේ වටිනාකමට නෙමෙයි අතරමැදියන්ගේ වටිනාකමට. ඉතින් ඒ නිසා අතරමැදියන්ට ගෙවන්න නැතුව ආට එක පාරම අඩු ගානකට බාණ්ඩ මිලදී ගන්න නම් ඔයා යන්න ඕනේ කසාගල ග්‍රීන් සුපර් එකට. මොකද කසාගල ග්‍රීන් සුපර් එකේ අතරමැදියන්ට අපි ගාස්තු ගෙවන්නේ. අපි ගෙවන්නේ කසාගල ග්‍රීන් සුපර් එකකින් අපිට දෙන බාණ්ඩය සඳහා තියෙන නියම මිලට විතරයි. එතනින් එහාට මේ අතරමැදියෝ ඉන්නවා. එයාලට ගෙවන්න ඕනේ. එතකොට මේ බාණ්ඩෙ මෙච්චරක් වැඩි. එහෙම කවදාවත් කසාගලකට ගියොත් එහෙම කියන්නේ. මොකද කසාගල ග්‍රීන් සුපර් එක ඔයාට අඩුම ගානකට තමයි බාණ්ඩ ලබා දෙන්න සූදානම් වෙන්නේ. හාල්, සීනි, පිටි, පරිප්පු, අල, ලූණු වගේ මෙන්න මේ වගේ අත්‍යවශ්‍ය ආහාර බාණ්ඩ වගේම grocery items පවා ඔයාට දිවයිනේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් යන්න ළඟම ශාඛාවට. ශාඛාවන් තියෙනවා අතල යතුරුගිරි කඩුවෙල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොල කියන ශාඛාවන් තියෙනවා. ළඟදිම ඉතින් ඔබේ නගරේ ශාඛාවක් ආරම්භ කරන්න තමයි කසාගල සමූහ ව්‍යාපාරය බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. ඉතින් මේ වෙනස ඔයා දකින්න ඕනි. ගිහිල්ලා බලන්න පවුල ඈත් එක්කම. හරි. දැන් මේ අතරමැදියෝ කියලා හැම වෙලේම අපි කියන්නේ මොකද්ද කියලා කෙනෙක් කල්පනා කරනවා ඇතිනේ. අපි මේ කියන්න හදන්නේ කසාගල ග්‍රේන් සූපයකට එයාලා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය ආනයන කරන ද්‍රව්‍ය කියලා හිතන්නකෝ. ආනයන කරන හැමදේම එයාලා තමයි ඍජුවම ගෙන්නන්නේ. ලංකාවේ තැන් තැන් වලට ගිහිල්ලා එහෙම ටිකෙන් ටික එකතු කරගෙන නෙවෙයි මෙයාලගේ සංචිත මෙයාල
0: හදාගන්නේ.
1: ඒ නිසා විශ්වාසය, ඒ වගේම ඒ ගුණාත්මකභාවය, ඒ වගේම මිල, මේ සියල්ලක්ම ඉතා සාධාරණයි. වගේම පෝෂදාය ගුණින් වැඩි ආහාර ද්‍රව්‍ය තමයි කසාගල ග්‍රීන් සුප් එකේ තියෙන්නේ. බය නැතුව පවුලයට කන්න බොන්න නේද ඔබේ දරුවට දෙන්න පුළුවන් ආහාර ද්‍රව්‍ය ගන්න. ඉතින් අනිවාර්යෙන් කසාගල ග්‍රීන් සුප් එකට යන්න.
0: එහෙනම් ඉතින් ඒක නම් මතක් කරගෙන ගමන් අපි යන ලෑස්ති එකට විරාමයකට. මලව මතක් කරන්න නම් බලමු 7:30.

0: සුප්‍රීම් රේඩියෝ.
1: හා මේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයක.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙති දන්න කියලා GI box bar.
5: උසස්ම තත්ත්වයේ අත්

0: හත්තියේ දින පහම උදේ හයේ ඉඳන් හත වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන හනෝනේ.
1: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: 阿部アタナメモーニングシメイカー The Welcome Show。
1: උදහතයි විදාරී තෙස්හතයි දැන් බලාව අපි කියන්න ඕනේ පත්තරේ විස්තරත් හැබැයි ඊට කලින් ජාමර වගේ ඔලොක් එක්කම හැදෙන්න පුළුවන් නිසා මේ මෙල්ඩෝල් කාඩ් එකක් එහෙම ළඟ තියාගන්න
2: අනිවාර්යයෙන්ම
1: මොකද ඉතින් රටේ ලෝකෙ වෙන විස්තර ටික අහුවාන් පස්සේ අපි ඔලොක් එක්කම ඉබේම ඔළුවට එනවා මොකද ඉතින් ඒ තරමටම දරා ගන්න අමාරුයි
2: ඕ නිවුස් අහද්දි කොහොමද ඔලොක් එක්කම එන්න පුළුවන්
1: ඔලොක් එක්කම විතර නෙමෙයි නහල් පයින්කටත් බරුන් අහනවානේ ජාමර තේරෙන්නේ මේ අපි මේව හදාගත්තේ මේ මෙච්චර මේ මහන්සිලා කියලා අන්තිමේදී ගෙදර ඉන්න කට්ටියත් බණු ගන්නනේ ඔය අනිත් අනිත් ප්‍රශ්න නිසා කොහොම හරි ඔයාලට උන කැස හැම්බෙසව මේ දවස් ටිකේ තියෙනවා නම් සමහරක් විට මේ වෙලාවේ අපි වහගෙන ඉන්නේ අසනීප වෙලා ගෙදරට වෙලා වෙන්න පුළුවන් චාමර එහෙම අසනීප වෙලා ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න මොකද ඔයාලට ඉක්මන් සහනය ලබා ගන්න පුළුවන් තද හිසරදේ මේ දවස් ටිකේ වැඩිපුරම තියෙනවා එතකොට ඇඟපත වේදනාව වැඩිපුරම තියෙනවා මෙල්ඩෝල් වලට පුළුවන් ඔයාලට සැනසීමක් දෙන්න ඉතින් නිසා පැරසිටමෝල් විශේෂයක් වෙච්ච මෙල්ඩෝල් කාඩ් එක අනිවාර්යයෙන්ම හොයා ගාව තියාගන්න.
2: ඉතින් අද අපි ජාතික පුවත්පත් කරේ අවධානය යොමු කරමු මුලින්ම ලංකාදීප පුවත්පතේ සිරස්තල කීපයක් බලමු අපි. යුද්ධය අවසන් ඇමරිකා ඉරාන සාම ගිවිසුම් අත්සන් කරයි කියලා වාර්තා කරනවා ලංකාදීපේ. අපේ සම්බන්ධයෙන් ඉදිරියට කතා කරමු. ඉතාම සුබවාදී බලාපොරොත්තුවක් ලෝකයට ලැබුණ විශේෂම අපගේ රටවලට උසාවියට අපහාස කළයි චෝදනා සලේ කතාවට පක්ෂ නායකයන් හතරකට නඩු ප්‍රශ්නාර්ථයක් ඉදිරි කරලා තියෙනවා CID උසාවියට දන්වයි සුගීශ්වර බණ්ඩාර මහින්ද පතිරණටත් චෝදනා හිටපු අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල්ල විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් ජයවීර යන මහත්වරුන් ඇතුළු 6 දෙනෙකුට රෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ අභියාචන අධිකරණයේ හඹුවේ නඩු පැවරීමට කටයුතු කරන බව රහස් පොලිසිය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට ඊයේ දැනුම් දුන්නා කියලා වාර්තා කරලා තියෙනවා. කට පරිස්සම් කරගන්න ඕනේ මිනිස්සු නාව නේද?
1: මෙතන අද දවසේ චාම්බර ප්‍රධානම සිරස්තලයේ වෙන්නේ ඒක නෙමෙයි. එක දවසට ඩෙංගු 700ක් අලුතෙන් කියලා තියෙනවා. රෝගය තදින්ම පැතිරේ කියලා සඳහන් වෙනවා. ඔය වගේ ඒ අපි කියන්නේ ලංකාදීප පුවත්පතේ තියෙන ප්‍රධාන සිරස්තලේ නෙමෙයි මම කිව්වේ. මම කිව්වේ අද දවසේදී ප්‍රධාන සිරස්තලේ වෙන්න ඕනේ මෙන්න මේ කතාව. මොකද අපි මුණා කරන්නත් අපේ පණ රැක ගන්න එපානේ චාමර. ඉතින් ඒ නිසා මේ ඩෙංගු සම්බන්ධයෙන් ඔබට යම්කිසි ටිකක් හරි සැකයක් තියෙනවා නම් මට ඩෙංගු වෙන්න පුළුවන් මොකද මේ දවස් එකේ වෛරස් එකක් යන නිසා ජාමර හිතන්නේ නැහැ මේක ඩෙංගු වෙන්නේ නැති කියලා. තද හිසරදේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම පොඩ්ඩක් ඒක චෙක් කරලා බලන්න උණු අඩු වෙන්නේ නැත්නම් ඒකත් චෙක් කරලා බලන්න මොකද පොඩි දරුවෝත් ඉන්නවා දරුවෝ අතරත් දැන් වසංගත රෝග වැඩියෙන් පැතිරලා යනවා. ඉතින් ඩෙංගු ගැන වැඩිපුර අවධානය යොමු කරන්න මොකද ඩෙංගු රක්තපාත තත්වයකට එනවා කියලා කියන්නේ ඔබ ජීවිතේ අවධානමක වැටෙනවා කියන එක. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඩෙංගු සම්බන්ධයෙන් ඔබ අවධානය යොමු කළ යුතුමයි. දැන් මේක පහුගිය කාලේ ඉඳන්ම කියවන චාමර ඩෙංගු වලට අස් කරන්න. හැබැයි ඉතින් දැන් ඉතින් වෙන්න ඕන දේවල් ටික වෙලා ඉවරයි. දවසකට 700ක් එනවා.
2: අනිවාර්යෙන්. ඉතින් ඩෙංගු සංගම් සම්බන්ධයෙන් දින මින පුවත්පතේ වාර්තා කරලා තියෙනවා.
1: ඩෙංගු බෝ කරන්නට තරාතිරම නොබලා නීතිය තදින් කරන්නන්ට තරාතිරම නොබලා නීතිය තදින් කියලා තමයි සඳහන් වෙන්නේ.
2: දිස්ත්‍රික්ක 14ක් ගැන දැඩි අවධානය මාස 6කට මරණ 24ක් රෝගීන් 41144ක් වාර්තා වෙලා තියෙනවා කියලා තමයි දිනමින පුවත්පත මේ ඩෙංගු සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම දිස්ත්‍රික්ක පුරා ප්‍රාදේශ මට්ටමින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සොයා පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ප්‍රධාන සෞඛ්‍යංශ සිද්ධ කරමින් තියලා ඉතින් ඒවට අවට පිරිසුදු කරගන්න ආවට පස්සේ නඩු දැම්මට පස්සේ අඬල වැඩක් නැහැ කියලා තමයි කියන්නේ නේද? ලංකාදීපේ වාර්තා කරනවා හිරගෙවල් පුපුරන්න යයි 11,000ක ඉඩේ 40,000ක් ඉන්නවලු මැගසින් හිරේ 625ට 2,985ක් ඉන්නවලු.
1: ඒ තරමටම වැරදි කරන මිනිස්සුද මෙතන ඉන්නේ?
2: වැරදි කිරීම පැත්තකින් දානකොට කොහොමද මේ මිනිස්සු ඉන්නේ ගිහිල්ලා? වැරදි වෙන්නේ මිනිස්සු අත ඉන්නේ
1: 11,000යි ඒකේ 40,000ක්
2: දාලා 11,000ක් ඉන්න තැනට 40,000ක් ඉන්නවලු 625ක් ඉන්න ඕනි තැනට 2,985ක් ඉන්නවලු බිත්තිවල දන්න එල්ලලා
1: තියෙන්නේ. මන් දන්නේ නැහැ දෙයියනේ කොහොම මිනිස්සු දාලා තියනවද
2: කියලා. දිවයිනපුරා බන්ධනාගාරවල රැඳවියන් සංඛ්‍යාව 40,000ක් දක්වා ඉහළ යෑමෙන් දැඩි තදබදයක් මතු ඇති බව තමයි කියලා තියෙන්නේ. බන්ධනාගාරවල දැනට පහසුකම් ඇත්තේ රැඳවියන් 11,000කට පමණක් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරලා තියෙනවා.
1: දැන් සමහර වෙලාවට උතන්ට යනවා නේද දඩ ගෙවා ගන්න බැරි කට්ටියත්.
2: අප නියම කරට පස්ස අපගේ වාගන්න බැරි වුණොත් යන්න වෙනවා ඇති කර තියෙන දනුම තව දික්වන්න සමහරයි.
1: එතකොට යාලට එහෙම මොකක් හරි නැද්ද සහනයක් කොහෙන් හරි දෙන?
2: ඒක කරපු වරද මත නේද? නඩුව මත තමයි පොදු සමාව කියන දේ හිමි වෙන්නේ. ඒක හැමදාම හිමි වෙන දෙයක් නෙමෙයි. විශේෂ අවස්ථාවලදී ජනාධිපතිවරයාට බලය තියෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඉතින් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පුතින් නේද? සිරකරුවද මිනිස්සයෝ කියලා අපි අහලා තියෙන නේද?
1: ඔව්.
2: ඒක නිසා මෙහෙම කරන්න ඉතින් පුළුවන් කමක් නැහැ. ඔක එදා ඉඳන්ම තියෙන ප්‍රශ්නයක් ඉතින්. ඊට පස්සේ අපි බලමු වාර්තා කරලා තියෙනවා බොරතෙල් බැස්සොත් තෙල් මිල නැග්ගන්නේ නැහැ. තෙල් සංස්ථා කළමනාකාර අධ්‍යක්ෂ කියයි ඉතින්. බැස්සොත් ඉතින් නැග්ගන්න මොකටද ආයේ ඉතින් තෙල් මිල අඩු වුණාට පස්සේ නේද?
1: ඔව්. ආයේ මෙතන මේ ඔවිතින් අමුතුයි කියන්න දෙයක් නැහැ. බොරතෙල් බැස්සොත් තෙල් මිල නැග්ගන්නේ.
2: අපි එහෙම හිතාගෙන ඉඳලා නැහැ අතරම. නේද?
1: අපි දන්නේ නැහැ හැමදාම මේ බොරතෙල් බැස්සොත් එහෙම තෙල් මිල අඩු වෙයි කියලා.
2: අඩු වෙන කෙසේ වෙතත් තියෙන මිලේ හරිතියි වැඩි වුණොත් වැඩි වෙයි කියන අදහසකනේ අපි ඉන්නේ.
1: අඩු වෙන්නේ නැහැ නේ. ඇත්ත.
2: මේ කියලා තියෙන බොරු තෙල් මිල අඩු වුණොත් තෙල් මිල වැඩි කරන්නේ නැහැ කියලා. එහෙම වෙන්න බෑ කොහොමවත් ඉතින්. එහෙම කරන්න එපා.
1: මම හිතන්නේ බොරු තෙල් බැස්සොත් කියලා කිව්වේ සමහර කෙනෙක් චාම්බර බොරු තෙල් වල ප්‍රමාණය අඩු වුණොත් වෙන්නේ නැද්ද? එහෙමත් දන්නේ නැහැ.
2: නැත්තම් පොළොවට බැස්සොත් දන්නේ
1: නැහැ.
2: පුටු 250ක් හිස් සමෘද්ධි බැංකු විගණනය මඟ හිටි කියලාත් ඔන්න කියලා තියෙනවා. කොහෙද දන්නේ ගිහිල්ලා
1: තියෙන්නේ.
2: විගණනයක් නම් සිද්ධ වෙනවා. ඉතින් ওই විදිහට තමයි අද දවසේදී ලංකාදීප පුවත්පත ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ. අපි එතනින් දිනමින පුවත්පතට අවධානය යොමු කරමු.
1: ඒ වගේම තමයි චාමර තියෙනවා මේ ස්ත්‍රී දූෂණ වරදට නෝවේ රජකුමරගේ පුතා අවුරුදු 4ක් ඉරේ කියලා. රජකුමාරයෙක් වුණත් රජකුමරයෙක් වුණත් අදාළ වෙන්නේ නැහැ. වරද්ද නම් ඉතින් අවුරුදු 4ක් හරි ඉරේ.
2: අපි ඊට පස්සේ දිනමින පුවත්පත අවධානය යොමු කරමු. දිවෙන පුවත්පත වාර්තා කරලා තියෙන සිරස්තල කීපයක් අපි බලමු.
1: රුපියල් කෝටි 4500කින් මෙගාවොට් 100ක සූර්ය බල ව්‍යාපෘතියක් කියලාත් සඳහන් වෙනවා. ඒ වගේම තමයි විමල් උදය දිලිත් අධිකරණයට අපහාස කරලා CIDN සාකච්ඡා CIDN උසාවියට වාර්තාවක් කියලා සඳහන් වෙනවා. මහින්ද පතිරණ සුගීෂ්වරා සංගේත් නම් ඇතුළත් කියලා තමයි අද දිනමින පුවත්පත වාර්තා කරන්නේ. ඊට පස්සේ අමරිකා ඉරාන සාම ගිවසුම 19 වනදා දවස් 108ක යුද්ධය නිම වෙයි කියලා තමයි ඔන්න දිනමින පුවත්පත වාර්තා කරන්නේ. අතරේ හෝමු සමුද්‍ර සංද්‍රියත් විවෘත කරයි බොරතෙල් මිල පහලට කොටස් වෙළඳපොළ ඉහළට කියලා සඳහන් වෙනවා. දවස් 108කට ලංකාවට කරපු දේවල් වලදී ඉතින් නේද? දවස් 108ක් අපි කොහොමද කාපු කට්ට? තෙල් මිලත් වැඩි වෙලා තියෙන ඔක්කොම ටිකත් වැඩි වෙලා ඊට පස්සේ අපේ ආර්ථිකයට හානිය ටිකක් අතටම ඇවිල්ලා ඒක වෙනම කතාවක්. ඕකත් පොඩ්ඩක් සම්බන්ධ වුණා.
2: හොඳ පොඩ්ඩ.
1: සමහර අය කැමති නැහැ නෝක පිළිගන්න Java.
2: ඒ වගේම විපක්ෂ නායකවරයෙක් කියලා තියෙනවා නේද කතාව?
1: එල් නිනෝ ගැන ජාත්‍යන්තරයටත් කලින් කිව්වේ මමයි කියලා සඳහන් වෙනවා.
2: අනේ තිනේ වාසනාවක් අපිට ඉති.
1: ඔව් එහෙම කියනවා නම් ඇත්තටම වාසනාවක්. කලින්ම මේ මං හිතන්නේ සැලසුම් ක්‍රියාත්මක කරන්න ඕනේ හැම විපක්ෂේණී ඉතින් නේද? එතකොට ඒගොල්ලෝ මේ සඳහන් කරන්න ඕනේ මොකද්ද කරන්න කියලා.
2: සැලසුම් නෙවෙයි මේ කියලා තියෙන අනාවැකේ මම කිව්වේ මමයි කියලා නේ කියලා තියෙන්නේ.
1: අනාවැකේ විතරක් නෙමෙයි අනාවැකේත් එක්ක සැලසුමක් කියන්න බෑනේ.
2: සැලසුම කියන එක ඉතින් රජයේ වැඩක් නෙති නේද?
1: ඒ වරට ඉතින් පොඩ්ඩක් උදව් ගන්න පුළුවන් යන්නේ.
2: එල්නිනෝ ගැන ජාත්‍යන්තරයටත් කලින් කිව්වේ මමයි කියලා තමයි විපක්ෂ නායකවරයා කියලා තියෙන්නේ. ඉතින් කවන්නෑ ඉස්සරහටත් කියන දැන් මේ මාසෙන් මාසෙට කියන්නේ මොකද්ද වෙන්න යන්නේ කියලා නේද?
1: මේසනේ
2: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසිරුවලා දාමු.
1: ඔව් දැන්
2: වැඩක් නැහැ නේ ඉතින් අනාවැකි මත අපි කියමු ඔය දේවල් ටික.
1: පීඩිත පන්තිය වෙනුවට ආණ්ඩුව ධනපති පන්තිය රකින්නවා කියලා නාමල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරලා තියෙනවා කියලා අද දිනෙමින් පුවත්පත වාර්තා කරනවා.
2: ඒ වගේම තමයි වාර්තා කරලා තියෙනවා පළමු කාර්තුවේදී 5.1% ආර්ථික වර්ධනයක් කියලා. ඉතින් හොඳයි ආර්ථික වර්ධනය වෙන්න ඕනේ අනිවාර්යයි.
1: ආර්ථික වර්ධනය ලංකාවේ වෙන්නේ නැතිනේ.
2: ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත විජේමුණු සොයිසා ගේ වාර්තාවක් දක්වලා තියෙනවා ඔහුගේ රුව සහිතව.
1: පුතා වෙනුවට පියා FCID ට ඇවිත් කියලා සඳහන් වෙනවා.
2: ඒ වගේම වසර 25කට පසු ජාතික පරිසර පනත පසුගිය 24 වනදා අලුත් වෙයි කියලා තමයි වාර්තා වෙලා සමහරවිට පසුගිය නේ 24 වනදා අලුත් වෙයි කියලා තමයි වාර්තා කරන්නේ. ඔය සම්බන්ධයෙන් අපි කතා කළයි තිබෙන සංශෝධනයන් පිළිබඳව වාර්තා කරලා තිබුණ රජේ.
1: පරිසර ප්‍රතිපත්තිය විතරක් නෙමෙයි සාමර මං හිතන්නේ අපි අනිවාර්යයෙන්ම මේ දැන් ඕකට වනජීවි ওই කාර්යාලයෙම අදාළ වෙනවද දන්නේ නැහැ නේද පරිසර මේ ওই කියන පනතට අනුව වනජීවි කාර්යාලය
2: පරිසර පනත මේක අපි කිව්වා අර වනාන්තර වගකීම් ප්‍රකාශන පත් කරලා තියෙනවා කියලා නේද?
1: ඊට අමතරව දැන් ওই වනජීවීකරත් කට්ටිය බඳවා ගැනීම සිදු කරනවා නම් සහ වනජීවීකේ තවත් කාර්යක්ෂමතාවය වැඩි කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ගොඩක් වටිනවා මේ තියෙන මේ දේවල් වල හැටියට. මොකද ඇත්තම කතාව නම් සමහර වෙලාවට මේ වනජීවීකේ ඉන්න පිරිස අඩුයි මට හිතන විදිහට. එහෙම නේද වෙලා තියෙන්නේ?
2: සමහර වෙලාවටනේ හොඳටම අඩුයි නේද?
1: ඔව් ඒකනේ. වනජීවීකේ පිරිස අඩුයි. ඉතින්
2: මේ පනත වෙනම පනතක් නේ. මේක අපි පරිසරික පනතක් ඒ ආයතන සංග්‍රහය මත තියෙන දේවල්.
1: මම හිතන්නේ ඔය වගේ දේවල් කෙටුම්පත් කරද්දී ඒ වගේ දේවලුත් කෙටුම්පත් කරන එක තමයි හොඳ. මොකද ඒව ඔක්කොම එකට යන දේවල්.
2: මම හිතන්නේ ඉන්නපු ඒ වගේ නම් තියෙන නීතිය ප්‍රමාණවත් ඇති. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ බඳවා ගැනීම සීමිත කිරීම සම්බන්ධයෙන් නේද? බඳවා ගන්න එපා කියලා කොහොමවත් සඳහන් කරලා නැහැ නේ. අවශ්‍යතාවය මත බඳව ගන්න පුළුවන්. බඳව ගත්තත් වැඩක් නැති වනජීවීකට ගන්න නිලධාරීන් ගෙනල්ලා නිකන් හිටවලා තියෙන වැඩක් නැහැ නේ. එයාලට අවශ්‍ය කරන පහසුකම් ටික නේද?
1: සමහර අය මේ කියන්නේ අපි දැන් සමාජ මාධ්‍ය ගත්තොත් සමාජ මාධ්‍යේ කවුරු හරි දැන් මේක පහුගිය දවස් ටිකේම පළවෙච්ච දේවල් අපි මේ සමාජ මාධ්‍ය උපට දක්වීම සිද්ධ කරන්නේ. සමාජ මාධ්‍යේ මොකක් හරි පෝස්ට් එකක් දැම්මොත් එහෙම මෙතන සතෙක් මෙහෙම වෙලා ඉන්නවා මේ සතාව බේරගන්න එන්න කියලා සමහර අය දෙපාරක් තුන්පාරක් වනජීවීට කතා කරනවා කියලා කියනවා. හැබැයි වනජීවීකින් කිසිම ප්‍රතිචාරයක් නැහැ කියලා කියනවා. මේ හැමතැනම නෙමෙයි සමහර තැන්වල වනජීවීකින් කිසිම ප්‍රතිචාරයක් නැහැ මේ එන්නෙත් නැහැ කියලා කියනවා. එහෙම ප්‍රශ්නත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ දේවල් ගැනත් වැඩිපුර හොයලා බලනවා නම් තමයි හොඳ වෙන්නේ. මොකද දැන් අපි විතරක් නෙමෙයි ජීවත් වෙන්නේ. අපිට අමතරව මේ සතා සීපාවටත් අයිතිය තියෙනවා. සතා සීපාවට හානි සිද්ධ වෙන ගොඩක් වෙලාවට චාමර අපේම වැරදි නිසා. ඉතින් අපේම වැරදි නිසා හානි වුණාට පස්සේ ඒ සත්තු බලාගන්න එක කියන්නේ අපිට වගකීමක් තියෙනවා. ඒකට වනජීවී දෙපාර්තමේන්තුව ඉන්නවා. ඉතින් වනජීවී කට්ටිය එකතු වෙලා ඒ වැඩේ කරයි කියන බලාපොරොත්තු අපේ හිතවල තියෙනවා. ඉතින්
2: අනිවාර්යෙන් අනිවාර්යෙන් පාස්කු දින ප්‍රහාර නඩුව සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙනවා. පූජිත හේමසිරි තීන්දුව ජූලි 31 වනදා කියලා තමයි අද දවසේදී දිනමින වාර්තා කරලා තියෙන්නේ. ඔය විදිහට තමයි ප්‍රධාන පොත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ. හරි. ඒ වගේම කියලා තියෙනවා මෙන්න මේ ප්‍රවෘත්තියත් වැදගත් වෙන ප්‍රවෘත්තියක්. ජූනි 30 වනදාට පෙර වත්කම් බැරකම් නොදුන්නොත් වැඩ වරදි. මොකද්ද මේ කියලා තියෙන්නේ? 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සියලුම අදාළ රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වයන්සේ වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබන ජූනි මාස 30 වනදාට පෙර අනිවාර්යෙන් ඉදිරිපත් කළ යුතු බව තමයි අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියලා
1: තියෙන්නේ.
2: ඕවා දෙන්න ඉතින් ඔන්න කට්ටිය නේද? වැඩ වැරදුනාට පස්සේ නාහෙන් අඬලා වැඩක් නැහැ ඉතින්.
1: නෝ ඊට පස්සේ තින් ප්‍රශ්න එකක් දා ගන්න ඕනේ නැහැ යන්නේ. ඔයාලගේ වැරදි මුකුත් නැහැනේ. ඒසා දෙන්න.
2: එහෙනම් ඉතින් ওই විදිහට තමයි ජාතික පුවත්පත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ. අපි දිනමින සහ ලංකාදීපය අද දවසේත් උපුටා ගත්තේ ප්‍රධාන පුවත් සිරස්තල.
1: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරගෙන ගමන් අපි යන ලැස්තේ කිට විරාමයකට. වෙලාව මතක් කරන්න.
2: වෙලාව උදේ 7:49යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක

0: මෙල්ඩෝල්, හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
1: සුවබර අඟහරුවාදා,
3: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
1: හැඩකාර බදාදා,
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
1: රස පිරි බ්‍රහස්පතින්දා,
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා.
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට 89.1 89.3 Supreme Radio.

0: හතයි විනාඩි 54යි දැන් වෙලාව. මේ මතක් කරන්න ලෑස්ති වෙන්න NLB ධන නිධානය ගැන. මොකද ඔව් කෝටිපතියෙක් කරන්න බලාගෙන NLB ධන නිධානය ඔයා එනකම් බලාගෙන ඉන්නේ. රුපියල් 40ක් වියදම් වුණාට ඔයාට දෙන ගාණ ලොකුයින්. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මගේ අරගන්න එපා. NLB ධන නිධානය ඔයාට කෝටි ගාණක තෑගි අරන් යන එකට හොඳම උදාහරණ තමයි මැයි මාසේ 29 වෙනි සිකුරාදා කෝටි 12.4කට වැඩි සුපිරි තෑගි ලබා දුන්නේ කන්ද උඩ රටට. ඉතින් කන්ද උඩටින් තමයි ඒ වාසනාවන්ත ජයග්‍රාහකයා බිහි වෙන්නේ. ඉතින් අපි ඔහුට හරි අයට හරි උණුසුම් සුබපැතුම් එකතු කරන අතරේ ඊළඟ කෝටිපතියා ඔබ වෙන්න පුළුවන්. ඒ නිසා අපි බලාගෙන ඉන්න ඔබටත් උණුසුම් සුබපැතුම් එකතු කරන රුපියල් 40ක් වියදම් කළා. අනිවාර්යයෙන්ම ජාතිකලතරයි මණ්ඩලයේ NLB ධන නිධානය මිලදී ගන්න කියලා ඔබට මතක් කරනවා.
1: අනිවාර්යෙන් කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු විතරක් නෙවෙයි, ඔයාලට දැන් තවත් අවස්ථාවක් හදලා දීලා තියෙනවා. ඒ තමයි සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාව දාට හිමි කරගන්න පුළුවන් ධන නිධානයේ ලොතරැයි. අවස්ථා රසක් තියෙනවා, මේවා මිස් කරගන්න නම් එපා මේ අවස්ථාවන්. හරි, ජාතිය මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයි මගින් අපේ රටේ ඒකාබද්ධ ධර්මමුදලටත් සුවිශාල දායකත්වයක් ලබා දෙනවා කියලා මතක තියාගන්න. ඉතින් අනිවාර්යෙන් ටිකට් ගන්න, වැඩි වැඩියෙන් කෝටි ගානක ජීවිතයේ තියෙන හීන හැබෑ කරගන්න, මුදල් ලබා ගන්න, ඔයාගේ දිනුම් අවස්ථා ලබා ගන්න ඔයාට පුළුවන්කමක් තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලේ.
0: එහෙනම් ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලත් එක්ක එකතු වෙලා ඔයාගේ හීන හැබෑ කරගන්න කියලා මතක් කරන ගමන් අපි සුළඟක් වෙලා යන ලෑස්ති ඊළඟ පැයට.
1: සුළඟක් වෙලා දැන් අධිවේගී මාර්ග වල එහෙම ගිහලා හරියන්නේ
0: නැහැ. ඇයි?
1: සුළඟක් වෙලා ගියොත් එහෙම ඇතුළටම තමයි යන්න වෙන්නේ.
0: ඇයි ඇයි එහෙම කියන්නේ?
1: මොකද අධිවේගී ආසන පටි නීතිය 20 වන දාසියට බලාත්මක කරනවලු නැවතත්.
0: ආ, බලාත්මක කරනවලුද?
1: ඔව්. මේ බලාත්ම කරලා අපි පිළිපදින්නෙත් නැහැනේ. ඒක ප්‍රශ්නේ වෙලා තියෙන්නේ.
0: මේ කියන්නේ ප්‍රශ්න කියන්නේ සාමර බලාත්මක කරන්නේ මේ ඒගොල්ලොන්ට දඩ ගහන්නනේ එහෙමනේ කියන්නේ කට්ටිය. ඒ කියන්නේ දඩ ඒගොල්ලොන්ට සල්ලි ඕන නිසා තමයි බලාත්මක කරන්න. ඒක මේ අපේ පරිස්සමට නෙමෙයි යන්නේ.
1: අපේ පරිස්සමට ගත්තාම අපි කාටද බය? අපිට කවුද නේද? එහෙම කියලා නේ යන්නේ පාරවල් වල.
0: ඒ නිසා ඉතින් ඔය ආසන පැටික දාගන්න. මොකද මෙච්චර මේ දේවල් බලාත්මක කරන්නේ රටේ සිද්ධ වෙන අනතුරවම කරගන්න මිසක් රජයට මේ දඩ මුදල් බලාපොරොත්තු වෙන්න නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ඔබේ සමතහවරු කරගන්න. හැබැයි ඉතින් ඔහොම ගිහිල්ලා ඉවරලා දර ගැහුවා කියලා ඊට පස්සේ ඉතින් නේද කංගෙදි ටිකාගෙන නම් එන්න එපා.
1: මන්නේ සමහරවල් සංකේතාත්මකව දානවනේ මේ ආසන පටි නේද, බොරුවට දානවා නියම් පේන්න විතරක්. ඉතින් ඔහොම කවුද රවට්ටන්න හදන්නේ නේද? තමම්මනේ රැවටින්.
0: එහෙනම් ඉතින් අපි ආන ආසන පටි තද කරගෙන ඊළඟ පැයට.
1: ම

0: අලුත්යක් වලවුද යටයි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනට තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බිඳදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: උදෑසනයි විනාඩි 6යි දැන් වෙලාව. අපේ දෙවෙනි පැයට තමයි යමේ තියෙන්නේ. දෙවෙනි පැය මුලින්ම මතක් කරන්න ඕනි ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතිගලතරයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න එකතුලා ඉන්නවා කියලා.
1: ඒ වගේම තමයි ශක්තිමත් බැඳීමක් ඇති ලබා දෙන නේද? මෙල්වා RB 500 අපිත් එක්ක ඉන්නවා ශක්තිමත් බැඳීමක් සමග.
0: ඔව්. චාමර මේ මට මතක් වෙච්ච දෙයක් තමයි ඔයා දැකලා තියෙනවද සමහර මිනිස්සු ඉන්නවා හැම දෙයකටම අපහාස කරන. ඒ කියන්නේ ඒ මනුස්සයාගේ කොච්චර හොඳ තිබ්බත් මොකක් හරි පොඩි දෙයක් අල්ලගෙන අපහාස කරන මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඒ කියන්නේ මොකක් හරි හේතුවක් නිසා ඒ මනුස්සයාව දිරවන්නේ නැත්නම් අපහාස කරන මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඒ මිනිස්සු දහහක් මැද්දේ අපි හරි අමාරුවෙන් තමයි කොහොම හරි නැගිටින්න උත්සාහ කරන්නේ. ඉතින් ඔයා කවදාවත් කාටවත් වචනකින්වත් අපහාස කරන්න යන්න එපා. මොකද ඒකට හේතුව ඔයාගේ අපහාස එහෙම නැත්නම් ඔයා රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා රැකියාවේදී ඔයාට පහල ඉන්න සේවකයන්ට ඔයා ලොකු පීඩනයක් එකතු කරනවා වෙන්න පුළුවන්. එහෙම පීඩනයක් එකතු කරනවා කියලා කියන්නම තව කෙනෙක්ගේ ජීවිතේ ඔයා හිතන්නවත් නැති වෙලාවක ඔයාව දෙන පීඩනේ නිසාම විනාශ වෙලා යන්න පුළුවන්. මොකද ඒකට හේතුව මේ ළඟදිම වාර්තා වුණා චාමර එහෙම සිද්ධියක්. විශේෂයෙන්ම රැකියාවේ ඇයට ඉවසා ගැනීමට නොහැකිව සිද්ධි වෙනසාගෙන තිබ්බා. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් මොනම වෙලාවකවත් කරන්න එපා. රැකියාවක විතරක් නෙමෙයි, සමහර මිනිස්සු දරුවෙක් නැති වුණොත් එහෙම ඒකටත් අනම්මනම් කියනවා. රූපෙන් පොඩ්ඩක් හරි අඩුයි නම් ඔන්න ඒකටත් අනම්මනම් කියනවා. සමහර කාලවලට තව මොනා හරි අඩුපාඩුකම් තියෙනවා නම් සල්ලි අඩුයි නම් ඒකටත් මොකක් හරි අනම්මනම් දේවල් කියනවා. ඉතින් එහෙම මිනිස්සු ඕන තරම් ඉන්නවා. එහෙම මිනිස්සු මැද්දේ අපි ජීවත් වෙන එක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. මොකද මේ මිනිස්සු අඩු වෙන්නේ නැහැ. මිනිස්සුන්ට කොච්චර කිව්වත් ඒ මිනිස්සු අඩුපාඩු හොයනවම තමයි. හැබැයි ඉතින් ඒ මිනිස්සුන්ගේ අඩුපාඩු හොයන්න ගත දවසට ඉතින් ඒ මිනිස්සුන්ට යන්න තනෝ නැති වෙනවා. ඒ කොහොම වුණත් මිනිස්සුන්ට සලකන්න ඕනේ මිනිස්සු විදියට මිසක් නිකන් අමනුෂ්‍ය විදියට නෙමෙයි. ඒක මතක තියාගෙන වැඩ කරන්න ඕනේ.
1: අනිවාර්යෙන් ලෝකයටම යමාකාරයක සුබවාදී බලාපොරොත්තු වගා තිබුණ අපි මුලින් මතක් කළා වගේ නේද? ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය ගිවිසුමකට ලැබීම සම්බන්ධයෙන් ඔවුන් තීරණය කළා තියෙනවා. ඉතින් ඒ තාම වැදගත්. මොකද මේකට මැදිහත් කරන වශයෙන් පාකිස්තානය කටයුතු කරමින් සිටියා. කොමාරි පුළුල් සාකච්ඡා වලින් පසුව සාකච්ඡා කරන්න තරඟ කොන් තරඟ සමාවෙන්න මේ කොන්දේසි ගණනාවක් තරඟයක් තමයි
0: ගැත්තේ.
1: කොන්දේසි ගණනාවක් ලබා දෙනවා ජනාධිපති ඇමරිකානු ජනාධිපතිවරයා කියන කොන්දේසි පිළිගන්නේ නැහැ කියලා ඉරානය කියන. ඉරානෙන් ආයෙ කොන්දේසි දෙනවා. කොමාරි මෙහෙම ගිහිල්ලා දැන් ඔන්න එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ගිවිසුම නිල වශයෙන් අත්සන් තැබීමේ උත්සවය ජුනි 19 වන දින ස්විස්රලන්තයේදී පැවැත්වෙන බව තමයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කරලා තියෙන්නේ මැදිහත් කරවක වශයෙන්. මොකද කොන්දේසි සම්බන්ධයෙන් තාම ප්‍රකාශයට පත් කළ නැහැ. නිශ්චිතව මොනවද මේ තියෙන කොන්දේසි කියලා.
0: ඔව්.
1: ඒ සියල්ලක්ම කොන්දේසි ප්‍රකාශයට පත් කරමින් නිල වශයෙන් උත්සවශ්‍රීයෙන් වැඩේ කරනවා කියලා තමයි කියලා තියෙන්නේ.
0: උත්සවශ්‍රීයෙන් කරනවලද
1: වැඩේ? අපි අපුඩි ගහන්න ගිහින් නේද? Thank you මෙච්චර කාලයකට අපිට ලබා දුන්න සහන ටික.
0: දවස් 108ක ලස්සන සහනයක් අපිට ලබා දුන්න සුන්දරයි. ඉතින් අපි අපුඩි ගහන්න කමක් නැහැ. කොහොමනත් එහෙම වෙද්දි චාමර කියනවා ඇමරිකාවේ B-52 වර්ගයේ බෝම්බ හෙළන යානයක් කඩා වැටලා තියෙනවා කියලා. ඇමරිකානු ගුවන් හමුදාවට අයත් B-52 වර්ගයේ බෝම්බ හෙළන යානය කඩා වැටීමෙන් පුද්ගලින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අනතුර ඇමරිකාවේ දකුණු කැලිෆෝනියාවේ පිහිටි එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරේ ධාවනපති තුලදීම තමයි සිදු වෙලා තියෙනවා කියලා සඳහන් වෙන්නේ. ඉතින් මෙතන සඳහන් වෙන්නේ කාගේවත් පහර දීමක් කියලා. ඒගොල්ලෝ මං හිතන්නේ මොකක් හරි සිදු වෙච්ච තාක්ෂණික දෝෂයක් හරි මොකක් හරි නිසා වෙන්නේ නැති. මොකද පහර දීමක සේයාවක්වත් කොහෙවත් සඳහන් කරලා නැහැ. රේඩාර් නවීකරණ වැඩසටහනකට සහය දක්වමින් සිටි එකක් තමයි මේ විදිහට අනතුරට පත් වෙලා පුද්ගලින් 8 දෙනෙකුට ජීවිතක්ෂයට පත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.
1: ඉතින් මේ ගිවිසුම සම්බන්ධයෙන් කියද්දී මේක ඓතිහාසික වශයෙන් වැදගත් වෙනවා. මොකද මේ වර්තමාන ලෝකයට ඉදිරි ආර්ථික දේශපාලනික ක්‍රමයේ තීරණය කරන ලෝක බලවතුන් තීරණය කරන කාලයක අපි මේ ඉන්නේ. හැම සියවසක අපි දැන් මේ ඉන්නේ. මේ සියවස තුළ ලෝක දේශපාලනය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන් බව තමයි විශ්ලේෂකින්ගේ මතය වෙලා
0: තියෙන්නේ.
1: ඉතින් කොහොම වුණත් ඉරානයේ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ මේ අවබෝධතා ගිවිසුම් මත්සන් කරමින් ඉතින් මේ විදිහේ ඉතින් විශේෂම දැන් මෙතන තියෙන කොන්දේසි අතරේ හෝමෝ සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න ඔවුන් කටයුතු කරනවා කියලා තමයි කියන්නේ. හරි, ඇමරිකානු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කියලා තිබුණා ලෝපුරා නෞකා නැවත ඔබ එන්ජිම පණගන්වන්න, තෙල් ප්‍රවාහනය නැවත ආරම්භ කිරීමට ඉඩ දෙන්න කියලා පවාව සදහන් කරලා තිබුණා. එක්සටහන් තබනවා විටින් විට මොනවා කියයි දන්නේ. ඒතුරු දවස් ටිකට 19 වෙනිදා වෙනකම් බයි දැන් ඉන්නේ අපි නේද?
0: දැන් අද 16 වෙනිදා, තව දවස් කීපයයි තියෙන්නේ.
1: දැන් අත්සන් කරලා තියෙන ගිවිසුම. හැබැයි නිල වශයෙන් අත්සන් කරන එක රාජතාන්ත්‍රික මට්ටමින් සිද්ධ කරනවා කියලා තමයි 19 වෙනිදා වැඩේ තියෙනවා කියලා කියලා
0: තියෙන්නේ. ඒ කියන්නේ මාත් දෙහිම වට කරගෙන අත්සන් කරන එක එදාට තියෙන්නේ. එහෙමද?
1: මොනවා වෙයිද දන්නේ බලමු කිත.
0: අපි හිතනවා මේක සුබවාදීව.
1: අපේ කට්ටියට ආරාධනා කළා නැද්ද දන්නේ නැහැ නේද?
0: හැබැයි ආරාධනා
1: කරලා ඉන්නේ. මන්නම් හිතන්නේ
0: ඇයි අනේ
1: එච්චර දෙයක්.
0: කතා කරලා කතා කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා කියලා කිව්වා.
1: කතා කරලා කතා කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා.
0: සිදි විදි ආදරේ ගිහිල්ලා ඇති නේද ඒගොල්ලන්ගේ. ආදරේ සිඳිලා බිඳිලා ගිහිල්ලා තියෙන ඉතින් දුක නිසාම. කොහොමවත් කවන්නේ. අපි සින්දුවක් අහගිනි මුවානේ වෙන්න මෙහෙ. දෙකටම අහගිනි ඉන්නවා මේ සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ.

0: 89.3 Supreme Radio
1: ජීවිතේ හරි ලස්සන වෙන්නේ අතහරින්න අමාරු තැන් දහහක් තියෙද්දිත් අත් නොහැර ඉස්සරහටම ගියොත් විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්ලාස්ටේනස් සම්මේරෝ දොරලො පිත්තල පහන් උතුලෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්ලාස්ටේනස් නුවර පාල කිරිපත් ගොඩ
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පොළ
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම අනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කපේ වික් නිමේෂා නිමේෂා 89.1 89.3 Supreme Radio Supreme Radio Supreme Radio Wakil Anda Wakil Anda

0: උදෑසන විනාඩි 21යි දැන් බලාව මතක් කරන්න ඕනේ මේ ගමන යන අපිත් එක්ක එකතුලා ඉන්නවා මෙල්වා GI pipes. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ඔයගේ ගෙදර හදන්න වෙන්න පුළුවන් මෙල්වා GI බඩ පාවිච්චි කරලා ඔය හදන දෙයක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයකටම විශ්වාසිනාට මෙල්වා GI බඩ පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා.
1: එහෙනම් ඉතින් අපි අදත් යන්නේද සුන්දර ගමන ගිහිල්ලෙන්?
0: යන්නේ බෑ නේද? එහෙම නැතුව බෑනේ. එහෙනම් අපි යමු රටවට ඇවිදින්න. නිකං ඔහේ එකම තැන ඇවිදැවිදි ඉන්නවට වඩා ටිකක් වෙනස් තැන්වලට යන්න තියෙනව නම් ඒක ගොඩක් හොඳයි නිචාවර. ඒකයි හැමදාම අපිට වෙනස් වෙනස් තැන් අරන් යනවනේ ටිකක් වටිනාකම වැඩියෙන් තියෙන අපේ රාජකීය දේවල් ගැන වැඩිපුරම කියනවනේ. අද අපි එකයි යන්නේ මොන වගේ තැනකටද ඔයා?
1: අදත් එහෙම තැනකට තමයි අපි යන්නේ.
0: අහහ.
1: අද travel with supreme අපේ ගමන කදම්බ නදී හෙවත් මල්වතු ඔයට තමයි අපි යන්නේ.
0: මල්වතු ඔයට
1: තමයි යන්නේ අපි. මල්වතු ඔය කියද්දි තින් අපේ රාජාවලියේ ආරම්භය සිද්ධ වුණු අපිට දැනට තියෙන තොරතුරු මත අපේ මුල්ම ජනාවාස ආරම්භ වුණෙත් මල්වතු ඔය පදනම් කරගෙන. ඒක අපි දන්නෝ ඉතිහාසිකනගෙන තියෙනවානේ. විජය කුමරු ඇතුළු පිරිස ලංකාවට ආවට පසුව මුලින්ම අනුරාධ ග්‍රාමයේ ආරම්භ වෙන්නේ අනුරාධගෙන සෙනවියා පටන්ගෙන මල්ලතු ඔය අසවට තමයි ආරම්භ වෙන්නේ. එතකොට ලංකාවේ පළවෙනි අගනුවර විදිහට උපතිස්ස ගාමේ හඳුන්වනවා. ඉන්පසුව පණ්ඩුකාභය රජතුමා බලයට පත්ව රාජකීයත්වයට පත් වෙලා එතුමන් අගනගරය පිහිටව ගන්නෙත් අනුරාධ ග්‍රාමයේ කේන්ද්‍ර කරගෙන. එතකොට මෙරට අපිට වාර්තා වෙලා තියෙන තොරතුරු අනුව අපේ ජනාවාසකරණයේ ශිෂ්ටාචාරයේ ආරම්භය සිද්ධ වුණේ නිපු එතකොට මල්ලතුවේ පදනම් කරගෙන. ඉතනින් එහාට මං ආ ඉතිහාස කතාවක් කියන්න ඕනේ නැහැනේ නේද? අපි කතා කරලා තියෙන රිටිගල කඳු වැටියේ බටහිර බෑවුම් ප්‍රදේශ වලින් තමයි මල්ලතුවේ පටන් ගන්න. එතකොට මල්ලතුව එතනින් පටන්ගෙන උතුරු මැද පෝෂණය කරලා ඉන්පසු උතුරු ප්‍රදේශයට යනවා. මන්නාරම අසලින් තමයි මුහුද රැගතු වෙන්නේ. මන්නාරම් දිස්ත්‍රික්කයේ මහාතිත්ත වරායට මදක් දකුණින් තමයි මුහුද එකතු
0: වෙන්නේ.
1: මුහුද සිප ගන්නකම් මල්වතුයේ ලංකාවේ කෘෂිකර්මාන්තයට සුවිශාල දායකත්වයක් ලබා දෙනවා. දිගානුව ගත්තහම ලංකාවේ මහවැලියට පසුව දිග වැඩිම ගඟ තමයි මල්වතුයේ. ඉතින් වැහි කාලයට මල්වතුයේ බලපෑම දන්නවනේ තින්නේ. ඒ වගේම තමයි දැන් මල්වතුයේ අද මම මේ කියන්න යන්නේ නිපු ඔයා අනුරාධපුරේ චාරිකාව යනකොට ඔයා අනුරාධපුරේ ඇවිදින්න යනකොට වාට මල්වතුයේ හරහා පෙර රජ දවසේ ඉති කරපු අමුණු ගොඩක් බලන්න පුළුවන්. සමහර අමුණු හොයාගන්න නැති තරමටම ජරාජීර්ණ වෙලා ඉතින් ඒවා ගාණක් නැහැ කට්ටියට. හැබැයි තාමත් ඉතිරි වෙලා තියෙන අමුණු කීපයක් බලන්න ඔයාට යන්න පුළුවන්කමක් තියෙනවා. දැන් අපි අනුරාධපුර යන ගමනේදී අනිවාර්යෙන් ඉසුරුමුණියට යනවනේ.
0: ඔව්.
1: ඉසුරුමුණියට ගියාට පස්සේ ඉසුරුමුණියේ වත්මන් පාලම අසලට ගියාට පසුව පාලම ළඟ මඳක් සමීපයේ තියෙනවා පැරණිතම අමුණ. මේ අමුණ ඉතිහාස කතාවල සඳහන් වෙන විදිහට අනුරාධපුර නගරයට ජලය ගෙන ඒම සඳහා තමයි ඉදි කරවලා තියෙන්නේ. එතකොට මේ ඉදි කිරීම සම්බන්ධයෙන් කියද්දි ඒ කාලේ පැරණි මිනිසුන් ඉදි කරලා තියෙනවා. දැන් මේ අමුණ තාමත් ඔයාලට නටබුන් විදිහට බලා ගන්න පුළුවන්කමක්
0: තියෙනවා.
1: හරි, ඒ වගේම තමයි මේ හල්පන් නැල කියලා ඇලක් තියෙනවා. හරිද? හල්පන් නැල කියලා කියන්නෙත් මල්වතු ඔය හරස් කරලා අමුණක් බැඳලා අනුරාධපුර නගරයේ තියෙන ගොවිතැන් කටයුතු වලට ජලය ගත්ත ඇල. හරිද? මේ හල්පන් නැලට මඳක් නුදුරින් තමයි ඔයා ඔය දැකලා ඇති අනුරාධපුරයේ ගල් පාලම තියෙන්නේ.
0: ගල් පාලම
1: සමහරට දැකලා ඇති ගඟේ මඳක් යනකම් අර ගල් එක විදිහට මතුරුලා තියෙන පාලමක් ඔයා ඡායාරූපවල දැකලා ඇති. මෙන්න මේ ගල් පාලම ඔයාට දැක බලා ගන්න පුළුවන් කමක් ලැබෙන්නෙත් මේ හල්පන් නැලට නුදුරින්. ඒ කියන්නේ අපි වර්තමාන ගත්තොත් එහෙම පෙරියන් කුලම ගම්මානයේ තමයි මේ ගල්පාලම තියෙන්නේ. එතකොට මේ ගල්පාලමත් උඩට බලා ගන්න පුළුවන්. ගල්පාලම බලන්න ගියොත් අනිවාර්යෙන් සමහරු ගල්පාලම බලලා විතරක් එනවා. එතනින් මෙහා පැත්තේ තමයි හල්පන් නැල කියන ඇලේ අමුණක් තියෙන්නේ. අමුණත් උඩට తాවකාලිකව තාම පිලිසකර කිරීම කරලා තියෙනවද කියලා නම් මම ඇත්තටම දන්නේ නැහැ නිපු. හරි, දැන් මේව මොනවා වෙලාද කියලා දන්නෙත් නැහැ. ඒවා ඉතින් ස්වභාවිකව කාදින වෙනවා, ඒ දේවල් වෙනවා. ඉතින් ඒවා නැවත ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ නැහැ. මොකද එහෙම කරොත් අපි යවව කොහොමද කඩනවා. ඒ නිසා තියෙන විදිහට තිබුණ එක හොඳයි එක පැත්තකින්. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලට බලන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් එතනින් පටන් ගත්තට පස්සේ නිපු ඔයා මල්වතු ඔය දිගේ මන්නාරම දක්වා යන ගමනේ යනකොට ඔයාලට විවිධ තැන්වල විවිධ අමුණු හම්බෙනවා. ධාතුසේන රජතුමා කරපු අමුණු මෙතන මේ තැන්වල තියෙනවා. ඒ වගේ විවිධ අමුණු ගණනාවක් තියෙන. ඒ වගේම මල්වතු ඔය පදනම් කරගෙන හැදුණු පුංචි පුංචි වැව් කිමුක අපි පුංචි පුංචි වැව් ගණනාවක් ඉතින් ඔයාට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. අපිට මහා වැලිය මහා වැලියෙන් අපේ රටේ බාගෙට භාගයක් බාගෙන තුනෙන් දෙකක් විතර අපේ රට සංවර්ධනය කළ තියෙන මහවැලි වතුරින්. ඉතින් මල්වතු ඔයත් මේ විදිහේ ශිෂ්ටාචාරයක එදා සිට අද දක්වාම මිනිසුන්ගේ අවශ්‍යතාවයට අවශ්‍ය කරන ජලය ලබා දුන්නු පින් ඇති දියවරක් තමයි ඉතින් මල්වතුවේ තියෙන්නේ. ඒ නිසා අනුරාධපුරේ යන ඔය අනිවාර්යයෙන් මේ අමුණු ටිකට යන්න. මම මේ කියවේ දැන් අමුණු තුනක් ගැන දෙකක් ගැන විතරයි. ගල්පාලමත් තියෙනවා, පෙරියන්කුලම ගම්මනට ගියාට පස්සේ තවත් අමුණක් එතනින් එහාත් තියෙනවා. ඒක නිසා ගියොත් අනිවාර්යෙන් ගම්මුන්ගෙන් ටිකක් විස්තර අහගෙන වනාලේ නැති ප්‍රදේශවල ගිහිල්ලා ඉතින් බලලා එන්න ඕනි කට්ටිය අනිවාර්යෙන්.
0: හරි, පොඩ්ඩක් ප්‍රදේශය ගැන අවධානයෙන් යන්න. මොකද ඔයා දන්නේ නැති ප්‍රදේශයකනේ යන්නේ.
1: අනිවාර්යෙන් දැන් ඔව්. ඒ නිසා ඉතින් පරිස්සමෙන් යන්න ඕනි ගමන. දැන් දෙමළ බසින් මල්වතුවට කියන්නේ අරවියාරු කියලා. අරවියාරු කියලා මහවශ්‍ය තමයි කදම්බ නදී කියලා සඳහන් කරන්නේ. ඉතින් තවත් නම් ගොඩක් තියෙනවා මල්වතුවේ. නම් ගොඩක් ඇත්තරම තියෙනවා තවත්. ඉතින් නිසා අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. ශිෂ්ටාචාරයේ ආරම්භය සහිතුවන් කරපු මහා පිං ඇති දියවරක් තමයි මල්වතුයි කියලා කියන්නේ.
0: එහෙනම් ඉතින් අද අපි ගියේ හරිම ලස්සන, ඒ වගේම තමයි ගණනාවකගේ මිනිස්සු ගණනාවකගේ තමන්ගේ ජීවිතේ පෝෂණය කරගන්න තැනකට තමයි අද දවසේදී අපි ගියේ. ඉතින් ඒ නිසා ඒ වගේ ලස්සන තැන් වලට බලන්න යන්න, ඔයගේ නිදහස සුන්දරත්වය හැමදේම අත්විඳින්නේ කියලා මතක් කරන ගමන් අපි හෙට දවසේදී තෝ මේ වගේ තවත් ලස්සන තැනකට එක යන ලෑස්ති කියලා මතක් කරන ගමන් සින්දුකට යන්න ලෑස්ති. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හගෙන ඉන්නවා.

0: සුප්‍රීම් රේඩියෝ.
1: ඔයන්නේ පණ්ඩිත නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: හා මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI box බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නංක හොඳ වර්ගයක.
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනට විශ්වාසයක් තියෙන මෙන්වා GI box.
4: මෙන්වා මෙතින් දන්න තියෙන GI box බා.
5: වාර්තාතික වාර්තා තමනි කෝටි 8 NLB දනඩතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: පෙරලිකාර සඳුදා
7: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
6: සුවබර අඟහරුවාදා,
8: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්,
6: හැඩකාර බදාදා,
9: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ,
6: රසපිරි බ්‍රහස්පතින්දා.
10: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
11: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
12: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට
13: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
14: ඇයියනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැසල තියෙන්නේ.
15: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
12: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
15: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් ගිවදසන හනෝනේ. 89.1 89.1

0: එක දිගට රසමවන අපේ තානේ මෝනි ෂෝ එක The Welcome Show.
1: අත මිට කාසි පානං හොඳ හැටි තියෙනවා නං එහෙම කියනවනේ චාමර සෙද්දේ
2: සින්දුවේ කියනවා එහෙම
1: සින්දුවේ කියනවා
2: සින්දුවේ කියන දේවල් යථාර්ථයක් කරලා තියෙන කෙනා කවුද කියලා මං වගේ හෙවතු ඔයදෙන උත්තරේ මොකද්ද
1: ජාතික ලොතරැයි මණ්ඩලය
2: ඔයා මේ දැන් රුපියල් 1000ක් ජයග්‍රහණය
1: කරනවා ඔයා මේ දැන් රුපියල් කෝටි 12ක් ජයග්‍රහණය කරනවා කියලා කිව්වොත් එහෙම
2: ඔයා මේ දැන් කෝටි 12නේ කෝටි කීයද 37 ගණන් අපි කිව්වනේ මතකත් නැහැ කිපු කෝටි ගණන්
1: ඒකනේ කෝටි ගානක දැවන්තම තෑගි දුන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය ඉතින් අද දවසත් ඔන්න අර අතමිට කාසි පණන් හොඳ හැටි මට හම්බෙනවා කියලා තමයි කියන්නේ දින එකපාර ගැලපුන්නේ නැහැ එහෙම තමයි කියන්නේ
2: චෙක් එක හම්බෙනවා නේද
1: චෙක් එක හම්බෙනවා මොකද අද දවසේ ඔන්න ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් 2 කෝටියක වටිනාකම කියියොත් මුදල් චෙක්පත් වාසනාවන්තයන් අතරේ බෙදා දෙන්න සූදානම් චාමර ඉතින් මේ විදිහට බෙදා දෙන්නේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලින් ජාතික ලොතරැයි මණ්ඩලය බිහි කළ වාසනාවන්තයින් වෙත ගාල්ල බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී තමයි ඔන්න අද දවසේදී මේ මුදල් චෙක්පත් ප්‍රදානෝත්සවය පැවැත්වෙන්නේ. ඉතින් අද දවස කියලා කියන්නේ චාමර අයගේ මූණවල මල් නෙමෙයි පිපෙන්නේ. මල් වතු ගනම්
2: පිපෙන්නේ.
1: ඉතින් ඒ නිසා ඔන්න අද දවසේ ලස්සනට hina වෙලා යන්න ඕනේ. හරිද? ගිහිල්ලා චෙක් එක අරගෙන ලස්සනට hina වෙලා සතුට වැඩිකමට සතුට පරිස්සම් කරගෙන එළියට එන්න ඕනේ. හරිද? මොකද සමහර කයර සතුට වැඩි වුණාම පස්සේ කරන්න දේ මතක නැහැනේ චාමර.
2: ඔව් යන්න කොහෙද එන්න කියන මතකත් නැහැනේ නේද?
1: ඒක තමයි මතක යනවා. ඊට පස්සේ කරන්න දේ තමයි මතක යනවා. හැබැයි ටිකක් බයත් වගේ යන්නේ සමහර කට්ටිය. මොකද දැන් මෙතන කට්ටියට සමහර අයට ලොකු ලොකු ගණන් තියෙනවානේ චාමර. ඉතින් ඒ නිසා ඉතින් ඒ කට්ටිය පොඩ්ඩක් බයත් වගේ යන්නේ.
2: මිනිසුන්ට ඉතින් ඒක විදිහ හින බලාපොරොත්තු තියෙනවා ඉතින් නේද? ඒ නිසා ඉතින් ඒ සතුරු ඉතින් නිම්හිම් නෑ වචන වලින් කියන්න බැරි තරම් සතුරු ඇති නේද? තමන්ට කියලා ගෙයක් හදාගන්න දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නේද? කොච්චර මිනිසුන්ගේ ජීවිතේ දිනනවාද? දේවල් කරගන්න. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩල හැමදාම අපිට ඒ වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දෙනවා.
1: දැන් ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ චාමර මේ ප්‍රථම ත්‍යාගලාභීන් බිහි කරනවා. එතකොට තවත් සුළු ත්‍යාග මේ හැමදේම දෙනවනේ. ඉතින් සැනසිරි ත්‍යාගේ ඔක්කොම දෙනවා. ඒ අතරේ 2026 වසරේ මේ වෙනකොට සුපිරි ත්‍යාගලාභීන් 23 දෙනෙකුත් බිහි කරලා තියෙනවා කියන එක මතක් කරන්න ඕනේ. තාම මාස 6යි ගියේ. මාස 6ට සුපිරි ත්‍යාගලාභීන් 23 දෙනෙක්. දැන් මාස 6ක් ඉවර වෙලා නෑනේ චාමර. අද 16 වෙනිදානේ. අන්නේ ඒ 16 වෙනිද වෙනකන් 6 වෙනි මාසේ 16 වෙනිද වෙනකන් සුපිරි ත්‍යාගලාභීන් 23 දෙනෙක් බිහි කළා තියෙන ඉතින් ඔබ වියදම් කරන රුපියල් 40න් රජයේ ඒකාබද්ධ අරමුදලට කෘෂිකර්ම අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශයට රණවිරු සේවා අරමුදලට සමාජ සේවා අරමුදලට විතරක් නෙමෙයි තවත් ගොඩාක් දේවල් වලට රාජසේ පවත්වාගෙන යන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ඍජුවම දායකත්වයක් සපයනවා කියන එක මතක් කරන්න ඕනේ.
2: ඉතින් ඒක නිසා අපේ රටේ අපිව බලාගන්න ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉන්නවා නේද? රටේමයි බලාගන්න. වැඩි වැඩියෙන් ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් ගන්න. සිහිනයට වාසනාවේ ආශිර්වාදේ ජාතික ලොතරැයි මණ්ඩලේ.
1: එහෙනම් ඉතින් ඒක ගැන මතක් කරන ගමන් තව කෙනෙක් ගැන මතක් කරන්න ඕනි චාමර. මොකද ඉතින් ඔය ජාතික ලොතරැයි මණ්ඩලේ අපිට සල්ලි දුන්නට පස්සේ අපි දැනගන්න ඕනේ ඒ වටිනාකම අර පිරිමස්මින් පාවිච්චි කරන්න. එහෙම නැතු ඉතින් ආදී ගැන තියෙන විදිහට වියදම් කළා හරියන්නේ අපි පරිස්සම් කර ගන්න ඕනේ. පරිස්සම් කරන නම් ඔය අනිවාර්යයෙන්ම යන්න ඕනේ වාගේ ගෙදර බර ටික හැම ගන්න කසාගල ග්‍රේන් සුපර් එකට. මොකද අතරමැදියන්ට අපි අමතරව ගෙවන්නේ. දැන් සමහර අය කියනවා මම මෙච්චර ගාණක් දීලා මේක ගත්තා කියලා. හැබැයි ඉතින් බලන් ගියාම පස්සේ බාණ්ඩේ වටිනාකම ඊට වඩා අඩුයි. අතරමැදියන්ට තමයි වැඩිපුරම ගෙවලා තියෙන්නේ.
2: ඉතින් කසාගල ග්‍රීන් සුප් එකට යන්න අලුත් තැනක් අඩුම මිලක් මේ වෙන සද්දකින් අනිවාර්යයෙන්ම යන්න ඕනි. ශාකා තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල වගේම ගම්පොළ. එතකොට තව ශාකාවන් යොහුසුළු ආරම්භ වෙමින් තමයි තියෙන්නේ ඔබේ ළඟම නගරේ. ගෙල්ල ඉතින් ඔයාලට අවශ්‍ය කරන අල්ල වෙන්න පුළුවන් සීනි වෙන්න පුළුවන් පරිප්පු වෙන්න පුළුවන් මේ වගේ අත්‍යවශ්‍ය ආහාර වගේම ග්‍රොසරි අයිටම් හැමදේම අඩුම මිලට විශ්වාසදායීව එකම තැනකින් ගන්න ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා.
1: එහෙනම් ඉතින් ඊගෙන මතක් කරන ගමන් අපි යන ලෑස්ති ලස්සන සින්දුවකට දිගටම Supreme Radio The Welcome Show ಹಾಗೇನೇ ಇಲ್ಲ.

0: රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසත ලොතරැයින් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවත් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා ත්‍යාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මම වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තටම මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012 මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ 89.1 89.3

0: උදයටයි විනාඩි 50යි දැන් වෙලාව ශාමර මතක් කරන්න ඕනේ අපේ මේ ජීවිතවලට සමහර වෙලාවල් වලට අකුණු වගේ මිනිස්සු එනවනේ ශාමර.
1: අනිවාර්යයෙන්.
0: එක පාරටම නිකන් කොහෙදෝ බන්දයි දැන් ඇවිල්ලා අකුණක් වගේ වැදිලා ඊට පස්සේ ඉතින් අපිට වෙන්න තියෙන හානි ඔක්කොම වෙලා ඊට පස්සේ මේ මිනිස්සු අයින් වෙලා යනවනේ නේද? එහෙම මිනිස්සු අපිට හම් වෙනවා ඉතින්. එහෙම මිනිස්සු තාවකාලිකයි ජීවිතේ. එක පාරටම යනවා එක පාරටම යනවා. උණු දෙය හිතා ගන්නත් බැරි වෙනවා. හැබැයි ඒ දේවල් තාවකාලික උනාට ශාමර සමහර දේවල් තියෙනවා. අපිට හම්බුනාන් පස්සේ ඒව අපිට මේ දිගටම තියාගන්න පුළුවන්කම තියෙනවා කිසිම ගැටලුවක් නැතුව. ඉතින් ඒක තමයි මේ අද සම්පත කියලා කියන්නේ. මොකද අද සම්පත ලොතරැයි අපිට අපේ ළඟට එනවා එකපාරට මකුණක් ගැහුවා වගේ. හැබැයි ඇවිල්ලා ඉවර වෙලා අපිට වාසනාව දිගටම අරන් යනවා චාමරේ. අපිට හිතාගන්න බැරි තරම්. මොකද ඒ විදිහේ වාසනාවක් තමයි අපි ගාවට අරන්ගෙන අර අකුණු ගහලා අපේ ජීවිත විනාශ කළා. එහෙම යන්නේ නැහැ. ඒ අකුණ එන්නේ වාසනාව අරගෙන අපි ගාවට.
1: ඉතින් අද සම්පත ලොතරැයි ගැන කියද්දි ඔයාට මහජන සම්පත දිනුම් වාරෙන් තමයි මේ වාසනාවන්තින් තෝරගන්නේ. හරිද? මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකය තෝරගන්න. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් තියෙනවා. අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් තියෙනවා. අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් දිනාගෙන තව සෙසු තෑගිත් වැඩ දිනා ගන්න පුළුවන්. අද වියදමට අද සම්පත ලොතරැයි තමයි ඔයාලට තියෙන එකම විසඳුම. හරි, අපි හැම වෙලෙම කියන්නේ ණය වෙන්න ඕනේ නැහැ, පොලියට ගන්න ඕනේ නැහැ, රත්තරම් බඩු කස් කරන්න ඕනේ නැහැ, මුකුත් කරන්න ඕනේ නැහැ. ඔව්. නේ? 250,000ක් දක්වා ඇතිනේ අද වියදමට. ඊට වැඩි වියදම් ඕන නම් ඔයා තේරුම් ගන්න ඔයා වා කොහොම වියදම් කාරයද කියලා, නාස්තිකාරයද කියලා නේද? ඒ කියන්නේ ඔයා පුදුම නායකයෙක් කාරයක් එහෙම වුණොත් නම් හොදේ.
0: ඒ කියන්නේ යන්නේ. දැන් අද සම්පතෙන් මේ විදිහේ වාසනාව අරගෙන ඉවරවලා අපි අද සම්පත අරගෙන ඉවරලා අපේ ජීවිතේ හදාගන්නකොට ශාමරී හිතන්නකෝ අපි ව්‍යාපාරයක් කරනවා කියලා. සමහර කට අපිට තියෙන මුදල් අපහසුතාව නිසා ව්‍යාපාරයට අපි කලින් පාවිච්චි කරපු දේවල් නිසා අපි මිනිසුන්ගෙන් බැනුම් අහලත් ඇති. මොකද මිනිසුන් හරියටම මිනිසුන්ට අවශ්‍ය කරන සේවාවක් තියෙනවානේ.
1: ඔව්, නිෂ්පාදනයේ බාලකම නේද?
0: ගුණාත්මක බාලයක් තියෙන්න ඕනේනේ. ඉතින් ඒ දේවල් අඳුනහම පස්සේ අපිට බැනුම් අහගන්න සෙන්ත වෙනවා. සමහර කට ඔය ආයතන කරේ වාට තිබ්බ මුදල් අපහසුතාව නිසා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙමයි කියලා ඔයාගේ මුදල් අපහසුතාවය කියලා ඔයා ඔයා කරන සේවාවට සාධාරණ මුදලක් අය කරනවා නම් ඉතින් එහාට ප්‍රශ්නයක් නෑනේ. හිතන්නකො සමහර අය ඉන්නව ලොකු ගාණක් අරගෙන ඉවර වෙලා අන්තිමේදී මේ පොඩි ගාණක වැඩක් තමයි කරලා දෙන්නේ. ඔයා වෙල්ඩින් වැඩක් කරනවා කියලා හිතමුකෝ. වෙල්ඩින් වැඩක් කරනවා නම් අනිවාර්යයෙන් මේක සවිශක්තිමත් විදිහට තියෙන්න ඕනේ. මොකද ඉතින් ඔය වෙල්ඩින් පෑසුම් මෙහෙම තේලි ඉවරලා එක පැත්තක් ප්‍රශ්නයක් වුණොත් එහෙම ඒවා හරි කැතයිනේ. හරි ලස්සනට පිළිවෙලට තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ගම්ගලවන්නේ ඔයාටම කතා කරන්න වෙනවා. එහෙම එනකොටත් ඉතින් ඔයා ආපහු ඇවිල්ලත් කරන්නේ අර පරණ බාල දෙයම නම් එතන ඉතින් ආපහු ඔයා හොඳ කෙනෙක් නම් නෙමෙයි. ඔයා හොඳට වෙල්ඩින් වැඩ කරන කෙනෙක් නම් නෙමෙයි. ඉතින් ඒ නිසා වෙල්ඩින් කර්මාන්තේ ඔයා ඉන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම බෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න, නිෂ්පාදන කටයුතු වෙල්ඩින් අවශ්‍යතාවන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අවම ලෝබර, අවමදුම් විමෝෂණ, බල ශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිසුදු නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
1: මේ අවම ලෝභකම කියලා නෙමෙයි අපි කියන්නේ. අවම ලෝබර හොඳේ.
0: ලෝබර.
1: අවම ලෝභකම නෙවෙයි ඈ.
0: ආක
1: බලශක්ති කාර්යක්ෂමතාවය විශේෂයි මෙතන. බලශක්ති කාර්යක්ෂමතාවය නිසා තමයි අර කියන්නේ. ඒ කියන්නේ අපි වෙල්ඩින් කූර කියලා නේ කියන්නේ. ඉක්මනට දහණය වෙන්නේ. මේ තිබ්බ ගමන් පිච්චිලා යන්නේ නැහැ. මුඩක් වෙලා මේ වැඩේ කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් ශක්තිමත් භාවයක් තියෙනවා. ඒක නිසා වගේම ඉතින් SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. වාගේ නිෂ්පාදන කටයුතු ඉතාම සාර්ථකව කරගන්න, ලාභදායීව කරගන්න, ගුණාත්මකව කරගන්න අනිවාර්යෙන් මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ භාවිතා කරන්න.
0: දැන් ශාමරෝයේ මේ වැඩ කටයුතු කියන්නේ අපි කියන්නේ ওই බිල්ඩින් හදන කට්ටිය ඉන්නවා, එතකොට ගොඩනැගිලි ශේෂ්ත්‍රයේ කට්ටිය ඉන්නවා.
1: ඉදිකිරීම කර්මාන්තේ නේද?
0: ඉදිකිරීම කර්මාන්තේ ඉන්නවනේ. ඉදිකිරීම කර්මාන්තේ ඉන්න කට්ටිය ශාමර දවස තෙස්සේම මහන්සි වෙනවනේ. මහන්සි වෙනවා කියලා කියන්නේ සමහර අය
1: නේද?
0: අවුවේ ඉන්නවා. එතකොට ඒ තියෙන දේවල් ටික උඩට අරන් යන්න ඕනේ. දැන් නම් ගොඩක් වෙලාවට තාක්ෂණයේ තියෙන නිසා ඒගොල්ලන්ට තියෙන්නේ අර ළඟට හම් වෙන දේවල් ටික අරන් යන්න තමයි. හැබැයි තාක්ෂණයේ පාවිච්චි නොකරන තැන් තාම තියෙනවනේ ශාමර. ඉතින් ඒ තැන් වලට ඉතින් මේ මහන්සිය වැඩිපුර දෙන්න වෙනවා. ඊට පස්සේ හවසට තියෙන වැඩිපුරම ඇඟපත වේදනාව ශාමර. ඉතින් වැඩ කළා ගෙදර එනකොට ඒ තියෙන මහන්සිය මං හිතන්නේ හරිම අමාරුයි. ඔළුවේ කැක්කුම වැඩි, අතපය වේදනාව තියෙනවා, එතකොට ඇඟපත වේදනාව, මේ හැමදේම හරි ඔළුවට හිසල දෙයක් වගේ තියෙන්නේ. ඉතින් ඒව ඉක්මනටම සහනය අරන්ගෙන ඒව ඉක්මනටම හොඳ කරගන්න පුළුවන් මෙල්ඩෝල් වාගාව තියාගන්නවා නම්. මොකද මෙල්ඩෝල් එක ඔයා බීපු ගමන් ඔයාට අනේ සනීපට ඔයාට රෑ නිින්ද ගත කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඉතින් සමහර මිනිස්සු මහ රෑටත් නැගිටලා මට හරිම කැක්කුමක් අකුල් දෙක කැක්කුමක් අකුල් වල කෙඳ පෙරලනවා කියලා කියයි. එහෙම ප්‍රශ්න තියෙනවානේ චාමර. ඉතින් එහෙම නැතු ඔයාට ඇඟ අර සනීපට තියාගෙන නිදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මෙල්ඩෝල් එකක් ඔයා අනිවාර්යයෙන්ම බොන්න. ඇඟපත වේදනාව එහෙම වැඩිපුර තියෙනවා නම්
1: කැස්ස හෙම්බිරිස්සාව ඔළුවේ කැක්කුම ඇඟපත වේදනාව විකුණ ඇති කරගන්න පුළුවන් වා. ඉතින් ඔෆිස් එකේ ෆර්ස් එක කියන ඔයා ළඟ අනිවාර්යයෙන් මෙල්ඩෝ කාඩයක් තියාගන්න.
0: එහෙනම් ඉතින් හෙගෙන මතක කරලා ගමන් අපි යමු ලිය තඹරාමලක් හොයාගෙන.
1: එහෙනම් අපි අලුත් පැයට යනවා මේ සින්දුවත් එක්කම නේද?

0: 89.3 සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවෙන් බලේ කොටන ඇහි සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක

0: දිග දිගට රසමවන අපේ තානේ මෝර්නින් ෂෝ එක The Welcome Show.
1: උදනවයයි විධානයේ 7 දන් වෙලාව අපි අවසාන පැයට තමයි ඇවිත් තියෙන්නේ. මතක් කරන්න ඕන අපි FB page එක පැත්තෙන් live එකක් ඇවිත් තියෙන්නේ. ඔයා එන්න ඕනේ Supreme Radio අපේ FB page එක පැත්තට. FM 89.1 න් 89.3 Supreme Radio අපේ FB page එක තියෙනවා. ඉතින් ඒ පැත්තට ඇවිල්ලා ඔයා අපේ FB live එක TikTok නෙමෙයි FB live එකට එකතු වෙන්න කියලා මතක් කරන්න ඕනේ. ඒ අතරේ මතක් කරන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන් එන ජාතිකලතරයි මණ්ඩලයත් අපිත් එක්ක මේ ගමන යන එකතු වෙලා තියෙනවා කියලා.
2: ඒ වගේම තමයි ඉතින් මෙල්ඩෝල් ගැනත් මතක් කරන්න ඕනි. මෙල්ඩෝල් ඉන්නවා මේ ගමන අපිත් එක්ක ආරක්ෂිතව අපි කරගෙන යන්න.
1: ඔව්. දැන් ඒ හැමෝම ඉන්නවනේ චාමර අපිට ආරක්ෂාව දෙන්න අපිට වාසනාව අරන් එන්න. ලෝකෙ තියෙන එක එක විස්තර ගැන කියනත් සුප්‍රීම් රේඩියෝ අපි ඔයා ගාව ඉන්නවා කියන එක මතක් කරන්න තෝනේ. ලංකාවේ විස්තරත් කියනවා ලෝකෙ තියෙන විස්තරත් කියනවා. දැන් කියන්න ලෑස්ති වෙන්නේ අන්න ඒ විදිහට ලෝකෙ තියෙන අමුතුම වේදේ විස්තරයක් ගැන.
2: ලෝකෙ තියෙන ඕපාදූපිතින් කියනවා වෙන්නේ.
1: අපි ඔබදුපිටි කියනවා. හැබැයි මේ ඔබදුපු ටිකක් වඩ ගන්න මොන හරි තියෙනවා. අනිත් ඔබදුපු වල ටිකක් හොඳයි ඒක. ඇඩ්වාන්ස් ඔබදුපු අපි කියන්නේ. අපි දැන් යන ලෑස්ති වෙනවා. එකගෙන යන ලෑස්ති වෙන්නේ නැමිබියාවට ශාමර. නැමිබියාවේ තිබ්බ පෝසත්ම නගරයට තමයි ඔයාව එකගෙන යන්නේ. හැබැයි ඉතින් මේ පෝසත් නගරේ මේ වෙනකොට තත්ත්වය මොන වගේ කියලා ඔයා දන්නවද?
2: දන්නේ නැහැ ඉතින්.
1: ඒ කියන්නේ අන්න ඒ නිසා මම හිතුවා දන්න නොදන්න හැමෝටම මේ පෝසත්ම නගරය ගැන කියන්න ඕනේ කියලා. දියමන්ති නිසා ප්‍රසිද්ධ වුණ සුඛෝපභෝගී ගෙවල් තිබ්බ නැමීබියාවේ සල්ලිකාරම නගරය තමයි කොල්මන්ස්කෝප් කියලා කියන්නේ චාමර. අපි ඔයාව දෙකයි යන්නේ කොල්මන්ස්කෝප් කියන නගරයට. 1908 සෙකරියාස් ලෙවාලා කියන දුම්රිය සේවකයාට මේ ප්‍රදේශයේ තිබිලා හම්බෙනවා චාමර දිලිසන ගලක්. මේ දිලිසන ගලක් හමුනාට පස්සේ මොහු මේ දිලිසන ගල හොඳට පරීක්ෂා කරලා බලලා මේක අමුතු විදි ගලක් නිසා මෙයා මේක අරගෙන යනවා. අරගෙන ගියාට පස්සේ එයා තහවුරු කරගන්නවා මේක දියමන්තියක් කියලා. දියමන්තියක් කියලා තහවුරු වෙච්ච ගමන්ම ඒ කාලේ නැමීබියාව පාලනය කරපු ජර්මානුවන් මේ ප්‍රදේශය තමන් යටතට ගන්නවා. තමන් යටතට ගත්තට පස්සේ දියමන්ති හොයන්න දහස් ගණන් ජර්මානු ජාතිකයන් මේ කාන්තාරයට එන්න පටන් ගන්නවා චාවර. මේ කාන්තාරයට ඇවිල්ලි ඉවර වෙලා ඒගොල්ලෝ නිවාස හදා ගන්නවා. ඊට පස්සේ සුඛෝපභෝගී නගරයක් නිර්මාණය වෙන්න වැඩි කාලයක් යන්නේ චාවර. විශාල රෝහලක් හදනවා. එතකොට විශාල උත්සව ශාලාවක් තියෙනවා. කැසිනෝ ශාලා, සිනමා ශාලා, තව සුඛෝපභෝගී ගොඩාක් දේවල් මේ කොල්මන්ස්කෝප් නගරයේ ඔන්න ඉදිවෙන්න පටන් ගන්නවා. ඉදිවෙන්න පටන් ගත්තට පස්සේ දකුණු අර්ධගෝලයේ පළමු එක්ස්රේ යන්ත්‍රයත් මෙහි ස්ථාපනය කරන්න පටන් ගන්නවා චාමර. මේක ස්ථාපනය කරන්නේ මේ දැන් මිනිස්සුන්ගේ වෛද්‍ය සේවාවන් වෙනුවෙන්ම විතරක් නෙමෙයි චාමර. තවත් විශේෂ දෙයක් වෙනුවෙන් තමයි මේක මේ හදන්නේ ස්ථාපනය කරන්නේ. මේක ස්ථාපනය කරන්න මුල්ම හේතුව වෙන්නේ සේවකයන් දියමන්ති ගිලඳමා සොරකම් කරනවාද කියලා බලන්න. දියමන්ති ඇගේ තිබ්බොත් පුතේ වැඩේ බරපතලයි. ඉතින් ඒ නිසා දියමන්ති හොයන්න තමයි මේ එක්ස්ට්‍රීම් මැෂින් එක මේගොල්ලොන් හදන්නේ සහ මේක මේ ස්ථානගත කරන්නේ. කොහොම හරි මේ අප්‍රිකාවේ ප්‍රථම ට්‍රෑම් රථ පද්ධතිය ක්‍රියාත්මක වුණේ මේ කොල්මන්ස්කෝප් වල චාමර. ඉතින් මෙන්න මේ වගේ ගොඩාක් දේවල් සිද්ධ වෙච්ච නගරයක් තමයි අති සුඛෝපභෝගී නගරයක් තමයි මේ කොල්මන්ස්කෝප් නගරය කියලා කියන්නේ. පළමු ලෝක යුද්ධෙන් පස්සේ මෙහි තිබ්බ දියමන්ති ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්න තියෙනවා චාමර. ඊට පස්සේ 1928 මීට වඩා විශාල දියමන්ති තියෙනවා කියලා නැමීබියාවේ දකුණු දෙසට, ඒ කියන්නේ මට හරියටම නම සමහරකට මම වැරදිලි කියන්නත් පුළුවන්, මොකද මේකේ නම් ප්‍රනවුන්ස් කරන විදිය වෙනස් වෙනවා. ඒකේ තියෙන්නේ ඔන්ෂමෙන් ප්‍රදේශය කියලා මේ ප්‍රදේශයට සංක්‍රමණය වෙනවා. 1956 වෙනකොට මේ මුළු නගරයම චාමර පාළුවට යනවා. හරියට ටිකක් අර අතෑරලා දාපු නගර තියෙන්නේ සුඛෝපභෝගී අතෑරලා දාපු නගරයක් බවට පත් වෙනවා. හැබැයි මේ හැම තැනකම වැලි පිරෙනවා චාමර. මේ හැම ගෙදරකම, හැම රෝහලකම, කියන්නේ හැම ශාලාවකම වැලි පිරෙන්න පටන් ගන්නවා. මොකද මිනිස්සු යනවා මේක කාන්තාරයක්නේ, කාන්තාරයක් මැද්දේ හදපු දෙයක්නේ. ඉතින් ඒ නිසා මේක දිරාපත් වෙච්ච අතෑරලා දාපු නගරයක් බවට පත් වෙනවා. අද මේකට විශේෂ අවස්ථාවක් අරන් තමයි චාමර යන්න ඕනේ බලන්න. අද මේක ඡායාරූපකරණයේ යෙදෙන, එතකොට සංචාරයේ යෙදෙන කටියගේ නවාතැන් පළක් එහෙම නැත්නම් ගිහින් බලන්න යන තැනක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් කොල්මන්ස්කෝප් කියලා කියන්නේ එදා ඉතා සුඛෝපභෝගී නගරයක් බවට පත් වෙච්ච තැනක්. හැබැයි අද වැලිවලට යට වෙච්ච කාන්තාරයකට කොටසක් බවට පත් වෙලා තියෙන්නේ.
2: ලංකානිකන් දේදුගල ගම්මනට වෙච්ච දේ වගේ නේද?
1: ලංකාවේ දේදුගලට වුණා වගේ තමයි. අපිට තියෙනවා ඒ විදිහට ලංකාවේ දේදුගල. හැබැයි තෙන් එක කැලේට ගිහින් තියෙන්නේ. මේක වැලි වලට යට වෙලා තියෙන්නේ.
2: කොහොම ගියත් සබාධමට අයිති කරගෙන තමයි තියෙන්නේ නේද?
1: සබාධම අන්තිමේදී තමයි අයිති දේවල් තමයි අයිති කරගන්න ඕනේ චෝපර. ඉතින් එහෙම දැක් තමයි එතනත් වෙලා තියෙන්නේ.
2: ඉතින් ඔය ලෝකේ වටේ සංචාරයේ යද්දි යන්න ඕනි හොඳ තැනක් ඉතින් නේද?
1: ඒකනේ. ඇවිදින්න යනවා නම් ඉතින් ඔය ලෝක වට යනවා නම් මෙතනට යන්න තමුත කරන්න එපා කියන එක මතක් කරගන්න ගමන් එහෙනම් අපි යන ලෑස්ති සින්දුවකට.
2: එහෙනම් ඉතින් දිගටම ද වෙල්කම් ෂෝ අහගෙන ඉන්න අපි උදේ 10 වෙනකන් ඉන්නවා මේ පැත්තේ.
1: FB live එක ඇවිත් තියෙන්නේ. තව පොඩි වෙලාවක් FB live එක පැත්තෙන් අපි ඉන්නවා.

Canada. The Welcome Show. 89.1, 89.3. ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.

0: ඉංජිනේරුව විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
2: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.

0: ජීවිතය හරි ලස්සන වෙන්නේ අතහරින්න අමාරු තැන් දාහක් තියෙද්දිත් අත් නොහැර ඉස්සරහටම ගියොත් විතරයි. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
1: සුබ දවසක්
0: අලුත් වෙලා
1: පහසු වෙලා
2: පැඩි පැඩි වෙලා
1: අංක එකයි ලග්න එකයි
0: සියක්ම ඔබ යතේ
1: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක් නැතේ
1: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ අංක තුනට
1: 50000
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: උද 9යි විනාඩි 26යි දැන් වෙලාව මතක් කරන්න ලෑස්ති වෙන්නේ ඔයාගේ ජීවිතේට වටිනාම කියන දේවල් ගැන. මොකද මේ දේවල් මතක් කරලා නොවන සමහර දේවල් නවත්තලා හරියටම. එහෙම නැතුනොත් එහෙම මේක හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ ඔයාට අද සම්පත ගැන. අද සම්පත කියලා කියන්නේ ජීවිතේ සිහිනවලට වාසනාවේ ආශිර්වාදේ අරන් එන කෙනා. ඉතින් ඒ නිසා අද සම්පත අනිවාර්යයෙන්ම ඔයා මිලදී ගත්තොත් එහෙම ඔයාට පුළුවන්කම තියෙනවා වැඩි වැඩියෙන් දවසේ වියදම හොයාගන්න.
1: මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරයේ සහ වසන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකින් තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂරයේ සහ වසන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් දෙන අවසන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම අවසන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් දිනා ගන්න තව සෙසු තෑගි ඔබට බීම කරගන්න පුළුවන්. අද වියදමට අද සම්පත ලොතරැය ජාතික ලොතරැය මණ්ඩලයෙන් හඳුන්වා දෙන්නේ. අනිවාර්යෙන් ගන්න ඕනේ ලොතරැයක් තමයි ඔයා අද සම්පත කියලා කියන්නේ.
0: අද සම්පත ගන්න ඔයාගේ ජීවිතේ සිහින හැබෑ කරගන්න. ඒ අතරේ අපි දැන් ඔය අපේ එදිනෙදා ජීවිතයේ දේවල් වලට අපි හැමදේටම සලසුම් හදනවානේ චාමර. අපි ගෙදරට බාණ්ඩ ගේන්නේ කවද්දටද? ඊට පස්සේ ආපහු ඒ බාණ්ඩට කිවර වෙන්නේ කවද්ද? එතකොට ඒ දේවල් ටික අපි හැට කලමනාකරණය කරගන්නේ කොහොමද? ඊට පස්සේ අපි ආපහු ස්ටොක් කරන්න ඕනද? ඒ දේවල් ඔක්කොම ගැන අපි ගෙදර සාමාන්‍ය ගෘහණියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරක් විට ඒ වැඩ ටික බලාගන්න ගෙදර ඉන්න ගෘහමූලිකාව වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් ටික පිළිවෙලට කරද්දී අතේ මිටේ තියෙන මුදල් හැම හරි පරිස්සමට වියදම් කරන්න ඕන විදිහ ඒගොල්ලෝ හොයා ගන්නවා චාමර. සමහර කට්ටිය කියන්න පුළුවන් ඔප්පෝ හරි ලෝභයිනි කියලා. ලෝභයි නෙමෙයි. මොකද ඒ අය දන්නවා තමන්ට අවශ්‍ය කරන දේවල් ගන්න පුළුවන් හොඳම තැන මොකක්ද? අඩු මිලකට ගන්න පුළුවන් හොඳම තැන මොකක්ද? සහ ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්න වලින් වැළකෙන්න තමන් මුදල් ඉතුරු කරන්න ඕන කියන එකත් ඒගොල්ලෝ දන්නවා. ඒ නිසාම තමයි බාණ්ඩ වර්ග හොඳම ප්‍රමිතිය යුක්ත බාණ්ඩ වර්ග අඩුම මුදලකට ගන්න පුළුවන් තැනක් යාලා හොයාගෙන යන්නේ. එයාලා දන්නවා දැන් ඒකට ඉන්නවා කියලා. කසාගල ග්‍රීන් සුපර්. මොකද කසාගල ග්‍රීන් සුපර් අලුතෙන් පටන් ගත්තේ. ඒ වගේම අලුත්ම තැනක් අලුත්ම මිලක්. ඒ වගේම සාධාරණ මුදලක් අඩුම මුදලක් තියෙනවා කියන එක ඒගොල්ලෝ දන්නවා.
1: අලුත් තැනක් ඉතින් අඩුම මිලක් යන ඒ නිසා තමයි කසාගල ග්‍රීන් සුපර් ළඟම ශාඛාවට යන්න. මාතලේ තියෙනවා, අතුරුගිරියේ තියෙනවා, කඩුවෙල තියෙනවා, ගණේමුල්ල, නාරම්මල, ගම්පොල කියන තැන්වල ශාඛාවන් තියෙනවා. ළඟදීම ඉතින් ඔබේ නගරෙත් ඔබට ආසන්නම තැන ශාඛාවක් ආරම්භ කරන බලාපොරොත්තුවෙන් තමයි වැඩ ටික කරගෙන යන්නේ මේ දවස්වල. ලංකාවම ආවරණය කරන්න තමයි කසාගල සමූහ ව්‍යාපාරයේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒතකොට ඉතින් අපිට ඔය කළු කඩ මාෆියානුවට යට වෙන්න ඕනේ නැහැ නේද? හවසට තමන්ගේ වැඩ ටික ඉවර කරලා නේද ගෙදර යන ගමන් ඉතින් නිවාඩු දවසක ඇවිල්ලා පවුල හැමෝටම ඉතින් සුපිරි වෙළඳ සල් ජාලයේ කළුත් අත්දැකීම ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. හරි, දැන් මේ නගර ටික ඉන්න කට්ටිය, ඒ කියන්නේ මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල, නාරම්මල, ගම්පොල පැත්තේ ඉන්න කට්ටිය අනිවාර්යෙන් ගියොත් එහෙම කසාගල සමූහ ව්‍යාපාරයේ කසාගල ග්‍රීන් සුපර් එකට ගිහිල්ලා බලන්න කොහොමද වෙනස කියලා. වෙනස ඉතින් ආ දන්නවනේ ඉතින් යනකොට නේද මග දිගට ඔවා කියාගෙන යන වෙනස හොඳයි කියලා. හොඳ වුණොත් එහෙම ඉතින් අනිවාර්යෙන් කියාගෙන යනවා අපේ කට්ටිය. එහෙම තමයි අපේ කට්ටිය ඉතින් අනිත් අයට මේ දේවල් ගැන කියන්නේ. ඉතින් කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න මෙන්න දුරකථන අංකය 011268412 කතා කරලා වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන් කියලා මතක තියාගන්න ඕනේ.
0: ඒ වගේම තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් ගැනත් මතක් කරන්න ඕනේ. මොකද මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් වා ගන්නවා කියලා කියන්නේ ඔයාලගේ මේ වෙල්ඩින් වැඩ ටික හරිම පිළිවෙලට පිළිසෙදුව බාර දෙන්න පුළුවන්කම තියෙනවා කියන එක. සමහර මිනිස්සු බාර දෙන්න ගියාට පස්සේ ශාමර මේ බාර දෙන්න යන්නේ හොඳම දේවල් නෙමෙයි. ඉතින් අර ඉතින් බාල දේවල් පාවිච්චි කරලා ඉවරලා ඒවා පාසල ඉවර වෙලා අන්තිමේදී ඉතින් සමහර විට ඒක බාර දෙන්න යනකොටම වැඩේ හබක් වෙලා තියෙන පුළුවන්.
1: මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ ගන්නවා ඇතින් මෙල්වා GI වටම ගන්න. මෙල්වා වාහනේ කම්බිත් ගන්න. ඔක්කොම මෙල්වා කරගත්තට පස්සේ කවුරුත් කතන්දර කියන්න ඕනේ නැහැ. කායිම කතන්දර අහන්න ඕනෙත් නැහැ. මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ නිෂ්පාදන කටයුතු වෙලඩින් අවශ්‍යතාවයන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂම කාරණාව තමයි අවම ලෝබර. ඒ වගේම අවම දුම් විමෝචනය. බලශක්ති කාර්යක්ෂමතාවයේ තියෙන නිසා පිරිපහදු නිර්වාද්‍ය වෙලඩින් සේවාවක් ලබා ගන්න පුළුවන්. SL සහතික කළ පළමු වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. බය නැතුව ගන්නවාගේ ව්‍යාපාරයේ දවසින් දවස ගොඩනගා ගන්න පුළුවන්. හරි, ශක්තිමත් පදනමක් ওই ව්‍යාපාරයට හදා ගන්න පුළුවන්. ඉතින් වෙලඩින් කර්මාන්ත ඉන්න අයියලා නේද, අයියලා මහතුරු මාමලා නේද, කොරඩොම කියන්නේ ඉතින් අනිවාර්යෙන් ගන්න ඕනේ.
0: එහෙනම් ඉතින් අපි යමු කෙටි විරාමයකට. මොකද ඉතින් හොඳම දේවල් කියවුවට පස්සේ විරාමයකුත් ගන්න එපැයිනේ.
1: ඔව් නැත්තම් කටරි දෙනවනේ.
0: එනිසා අපි යනවා. ඔව් අනේ විරාමයකට යනවා. වෙලා මතක් කරන්නම්.
1: වෙලා මතක් කරන්න වතුරටේ බෙල්ලට අග්ගාලා එන්න කටේ කියලා නේද? 9:31යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල බහඳ කරණේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රස්ටේන සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රස්ටේන නුවර පාර කිරිපත් ගොඩ
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලා ලිහම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ

0: පවසව.
1: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
2: සතිය දවස් පහේම දහවල් දෙකට
3: සින්දු කෆේ විත් නිමේෂා.
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
5: සුවඳ දැනි දැනි දැනෙනවා.
6: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
4: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
7: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ දුතරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්. 89.1 89.3

0: හිත හිරිවටන ලොකු ඇස් දෙකක් එහෙම හම්බුනාට පස්සේ ශාමර ඔන්න එතනින් ගහට තමයි මතක් වෙන්නේ. ආ මෙයා තමයි මට හරිම කෙනා. මේක තමයි මගේ ශක්තිමත්ම බැඳීම. ඒ නිසා ඉතින් දැන් හරියන්න ගයක් එහෙම හදාගන්න ඕනේ කියලා. ඒ නිසා ඉතින් ගයක් හදාගන්න ඒ ගෙදරට හොඳ කම්බි පාවිච්චි කරන්න ඕනේ කියලා හිතනවා.
1: හොඳ අත්තිවාරමක් දාගන්න එපා අපි නේද?
0: නැත්තම් ඉතින් මොකද අත්තිවාරම හොඳ විදිහට තිබ්බම පස්සේ තමයි ඒක හොඳ ගෙදරක් වෙන්නේ. එහෙම නැත්තම් අපි කරන දේ හොඳ වෙන්නේ. හිතන්නකෝ දැන් ආදරේ කොනත් මුල්ම බැඳීම තමයි මුලින්ම දාන අත්තිවාරම තමයි ශාමර හැමදාටම තියෙන්නේ. හොඳ ශක්තිමත් විදියට ආදරේ අරගෙන යන්නේ මුලින්ම හම්බෙන්න බැඳීමනේ ඉතින්. ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම වාගේ ගෙදර හදනවා නම් වාගේ ව්‍යාපාරික ස්ථානයක් හදනවා නම් මෙල්වා RB500 පාවිච්චි කරන්න කියන එක මතක් කරන්න ඕනේ.
1: ශක්තිමත් බැඳීමක් නම් ඉතින් මෙල්වාම තමයි ඉතින්.
0: එහෙනම් ඉතින් එකන මතක් කරන්න ගමන් අපි ආවෙ සින්දුවා.

0: සුප්‍රීම් රේඩියෝ.
1: ඔයන්නේ පණ්ඩිත නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් වුණාට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: හා මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI box board කරන්න ආවේ.
1: දෙන්නංක හොඳ වර්ගයේ.
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනට විශ්වාසයක් තියෙන මෙල්වා GI box bar.
4: මෙල්වා බෙතින් දන්න කියන GI box bar. උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය, කසාගල ග්‍රීන් සුප, ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
4: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
6: පෙරලිකාර සඳුදා
7: සතියේ
8: දවස් පහේම උදේ 10ට
9: 89.1 89.3
4: Supreme Radio.

0: ඔබට පහේ විනාඩි 51 කයි දැන් වෙලාව.
1: අපිට යන්නත් වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
0: ඔව්.
1: ඉතින් ඔයා පාපන්දු ලෝක කුසලානේ අවසන් මහා තරගය බලන්න ඕන ලෑස්ති වෙන්න. නේද? මිල ගණන් හෙට කියන්නම් කෝපි. නේද? අපේ પરම්පරාවේ මිඩම් විකුණුවත් බැරි වෙයි මං හිතන්නේ නේද?
0: අමාරුයි. අමාරුයි මං නම් හිතන්නේ නේද?
1: අපේ ගම විකුණුවත් වගේ පුළුවන් වෙයි මට හිතේ. ගමේ මිඩම් ටික විකුණුවත් කාටද?
0: එහෙම එහෙම පුළුවන් වෙයිද?
1: අපි තමයි මේ මැච් එකක් බලන්නේ රුපියල් 1000 වැඩි කියන්නේ
0: නේ. ඔව් ඒක තමයි.
1: අනේ මන් දා ඉතින්
0: අපි මේ මිලියන ගණන් දීලා ගන්න.
1: අපි මොකටද ජීවත් වෙලා ඉන්නේ කියලා තලාවකට හිතනවා නේද? අපි ගණන් ටික හෙට කියන්න. දැන් කියන්න බෑ ඔයාගේ දවස මේ සාර්ථක කරගන්න එක ඉතින් ඉස්සරහට අරගෙන යන්න එපා නේද?
0: නැත්නම් ඊට පස්සේ
1: කරවට තිබ්බත් දන්නේ
0: නැහැ. ඔව් නැත්නම් ඊට පස්සේ ඒක ගැන දවසම කල්පනා කරගෙන ඉඳි ඔයාලගේ බොසලගෙන් අපිටත් බැනුම් ගහන්න සිද්ධ වෙයි. ඔයාලා මේ මොනාද මේ කරලා තියෙන්නේ මේ ගණන් කියලා ඉවර වෙලා කියලා.
1: ඒවා හිතන්න ඕනේ නැහැ. දැන් ඔයාද සතුටින් ඉන්න ඕනේ. මොකද හෝමු සම්බුද්ධ සන්ධිය යාලි විවෘත කරනවා. ඒ වගේම ඉරානය සහ ඇමරිකාව යෝජනා ගණනාවක් සමග ඒකමතික තීන්දුවකට අවිල්ලා තියෙනවා යුද්ධය අවසන් කරන්න. ඒ වගේ සුබවාදී බලාපොරොත්තු ටිකක් අපිට දැන්
0: තියෙනවා.
1: ඊට පස්සේ අපි ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. මොකද්ද? තෙල් මිල අඩු වුණොත් අපි වැඩි කරන්න ඕනේ නැහැ කොහොමත්. ඒ වගේ වැඩවලට ලෑස්ති වෙන්න එපා. මොකද ඒක සම්ප්‍රදායික වේක කරන්න ඕනේ ද වැඩක් නෙවෙයිනේ. නේද? අපි දන්නේ නැහැ ඉතින් අපි දන්නේ නැහැ ඔයගෙ කොහොම වෙනවද කියලා. හැබැයි අපිට තේරෙන්නේ අපි කියන්නේ ඉතින් වැඩි කරන්න එපා. ඉතින් දැන් අඩු වෙලානේ තියෙන්නේ.
0: ඔව් තෙල් සහනාධාර ඉතින් එහෙම අයින් කරනවා කියපු ගමන් එහෙම එහෙම
1: සහනාධාර උනේත් නැහැ නේපු.
0: ඔව්
1: මිලව තියෙන විදිහට තියනගෙන ඇති නේද? අඩු කරන්න පුළුවන් අඩු කරන්න. නැත්නම් වැඩි කරන්න එපා ඇති.
0: අඩු කරන්න ඉතින් වැඩි කරන්න එපා අඩු කරන්න ඉතින් නේද? එහෙම එපා. මොකද දැන් ඕගොල්ලෝ අර පොඩි ගානට තිබ්බ තෙල් එකනේ ඔච්චර ගානකට ගෙනාවේ ඉතින් පොඩ අඩු කරන්න
1: මම. IMF මහතුරුන්ට ප්‍රෝග්‍රෑම් එකක් දෙන්න බැරිද දන්නේ නේද? අඩු කරගන්න ටික කතා කරගන්න ටිකක් ගිනලා
0: අමාරුයි චාවර. මේ දැන් ඔය කවුරු කොහොම කිව්වත් අපිට දැන් අපේ තියෙන දේවල් ටික කරගෙන යන්න එපා නේද? ඉතින් මේ දේවල් ටික කරගෙන යන්න අපි ගාව ඉන්නවා NLB දාන නිදහනේ. මොකද ඉතින් සමහර වෙලාවල් වලට අපිට තියෙන හීන කන්දරාවට පාර කියන්න ඉන්නේ ඒ වගේ කෙනෙක් විතරයි චාමර.
1: මොකද මැච් එක බලන්න යන්න අවස්ථාව හොඳේ.
0: කෝටි ගාණක් දෙන්නේ ආ විතරයි.
1: මැච් එක බලන්න ටිකට් එකක් දෙන්නේ නැහැ. හැබැයි ටිකට් එක ගන්න පුළුවන් දර නිදහනක් එහෙම හදුනොත් එහෙම හොඳේ. මොකද කෝටි ගණන් දෙන්නේ. දරනිදහනේ ලොතරැයි කියලා කියන්නේ තින් ජාතිය මහා ධන සම්පත. වාට පුළුවන්කමක් තියෙනවා වැඩි වැඩියෙන් ගන්න. මොකද මේ අවුරුද්දේ මැයි මාසේ 29 වනදා රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගලාභී කඳු උඩරටින් බිහි කළා. ඉතින් කෝටිපතියන් 20 ලක්ෂපතියන් 10 ලක්ෂපතියන් ඔබව කරවන අතරතුර අපට දැන් තවත් අවස්ථාවක් දීලා තියෙනවා. ඒ තමයි සෑම ඉරිදා දවසකම Sunday බෝනස් වාසනාව ලබා දෙනවා. මේ වාසනාවත් උදා කරගන්න පුළුවන් අපේ රටේ ඒකාබද්ධ අරමුදල ශක්තිමත් කරන්න ශක්තිය සහයෝගය ලබා දෙනවා. දශක 6කට වැඩි කාලයක් තිස්සේ ජාතික ලොතරැයි මණ්ඩලය ජාතිය මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් අරගෙන කෝටිපතියෙකු වෙන හිණය යථාර්ථයක් කරගන්න යට පුළුවන්.
0: එහෙනම් ඉතින් ඉගෙන මතක් කරන ගමන් අදට අපි ඈතින් ඈතට ගිලා පොහෙට උදේට ළඟට වෙනවා.
1: ඈතින් ඈතට අධිවේගී මාර්ගවල ගියට කවක් නැහැ. සීට් බෙල්ට් දාගෙන යන්න. පස්සේ නිකන් Facebook live දාලා නේද අසාධාරණයක් වුණා. ඕවා මේවා නිකන් කතන්දර කියන්න ලෑස්ති වෙන්න එපා.
0: ඔයා එහෙම FB live එකක් ආවොත් අනිවාර්යෙන් බැනුම් අහගන්නවා. හොඳේ මිනිස්සුන්ගෙන් එහෙම. එහෙම ඉතින් යන්න එපා. මොකද ඉතින් දැන් රජයට දඩ බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මේ වැඩේ කරන්නේ. ඔයාව පරිස්සම් කරගන්න. ඊට පස්සේ ඉතින් ඔයා වෙනුනොත් මේ අන්තිමේදී මේකේ ප්‍රශ්න රජයටනේ අහන්න වෙන්නේ. නැත්තම් ඉතින් රජයට අහන්න අරගේ සාපේ මියාගේ සාපේ කියලා කොච්චර මිනිස්සුන් හදන්න හදද ඉතින් වැඩක් නෑ. මොනා හරි දැක් කරගන්නව තමයි
1: මේ පයින් යන අපිට නම් මොන සීට් බෙල්ට්ද නේ.
0: හැබැයි පයින් යන අපිට ජාමර සමහර කාර සීට් බෙල්ට් දාගන්න බෑනෝ. අය ඉතින් කොහෙවත් නැති වාහනේ ඇවිල්ලා අපේ ඇඟේ මේ
1: සීට් බෙල්ට් නේ අපි නිකන් අර මේ ඉගිලෙන්න පුළුවන් වගේ තටු දෙකක් තමයි හේ කරගන්න.
0: මං කියන්නේ පයින් යන හැමෝටම ජෙට් එකක් දෙන්න වෙනවා. ඒ කියන්නේ එකපාරටම හදිසි අවස්ථාවයකේ
1: මේ ඇමරිකාවේ මේ ළඟදී ටිකක් දුන්නේ අර පාවිච්චි කරපු මේවා ටිකක් ජෙට්
0: නේ හදිසි අවස්ථාවයකදී අපිට එකපාරටම ඕපන් කරගන්න බලන්නේ ජෙට් එකක් දෙන්න ඕනේ මන්න කියන්නේ. එහෙනම් ඉතින් අපි
1: යනවා. ජෙට් විතරයි අඩු වෙලා තින්නේ. ඉතුරු ඔක්කොම අපිට තියෙනවනේ.
0: ඔක්කොම තියෙනවා. එහෙනම් අපි ගෙන් ගෙන්නම් හිටු උදේ 7ට හම්බෙමු පරිස්සමට ඉන්න මනිෂා වෙ තියෙන්නේ සුප්‍රීම් ලයිව් ස්ටයිලර් එකද.
1: එහෙනම් චාමර විරිසිංහත් එක්ක ඈතට යන්න. ජය වේවා. මං චාමර.
0: බබරි පුනිකා. ඈතට

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: අයිබෝවන් සුබදෑසන කළුත් පැයක් වෙලා මුදක් කරන්න අංගු දෙදහයයි විනාට දෙකයේ දැන් වෙලාවා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා කබනි කෝටි අටේ NLB දනඩිතහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

89.1 සුප්‍රීම් රේඩියෝ.

අයිබෝවන් සුබ්බොම්ඹ සුපූ දෑසනක් උදේ දහයයි විනාට නවයයි දැන් වෙලාව. එහමනං ඉතින් පුරුතු විදිහටම සුප්‍රම් රේඩියෝ සුප්‍රම් ලයිෆ් ස්ටයිල් සූපර අගහරුවාදා දවස පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. සූපර අගහරුවාදා දවස කියලා කියන්නේ විශේෂයෙන්ම අපි සුවෙන් ඉන්න ඕනේ කොහොමද, නිරෝගී වෙන්න නම් අපි අපේ ආහාර රටාවට මොන වගේ දේවල්ද එකතු කරගන්න ඕනේ විතරක් නෙවෙයි, අපේ දේශීය දේවල් අපේ ආහාර රටාවට එකතු කරගන්නේ කොහොමද සහ ඒ දේවල් අපි අපේ ආහාර රටාවට එකතු කරගන්නේ ඇයි, මෙන්න මේ වගේ ගොඩක් දේවල් කතා කරන එකම දවස තමයි සුබර අඟහරුවාදා දවස කියලා කියන්නේ. එහෙමනම් ඉතින් පුරුදු විදිහටම පුරුදු ආදරෙත් හිතේ තුරුළු කරගෙන ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තමයි මම ලෑස්ති වෙන්නේ. අදත් ලෑස්ති කරගෙන තියෙනවා කතන්දර ගොඩාක් කතා කරන්න. ඉතින් එක එක ආහාරවල අපේ ශරීරයට ලැබෙන ගුණ ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ දේවල් දැනගන්න නම් අනිවාර්යයෙන්ම මොකක්ද කරන්න ඕනේ? අනිවාර්යෙන්ම ඔයා මේ පැය දෙක මග අර ගන්න නැතුව සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අහගෙන ඉන්න ඕනේ. එහෙම අහගෙන හිටියොත් ඔයාට දැනගන්න පුළුවන්කම ලැබෙනවා මොනවද අද දවසේදී මම කතා කරන්න ලෑස්ති වෙන්නේ කියන කාරණාව. එහෙමනම් ඉතින් තවත් පුංචි දෙයක් මතක් කරන්න තියෙනවානේ. මම මේ TikTok එක පැත්තෙන් TikTok live එකක් කරනවා. ඔයාට පුළුවන් සුප්‍රීම් රේඩියෝ අපේ TikTok page එක පැත්තට ගිහිල්ලා මගේ live එකට join වෙන්න. එහෙම join වුණොත් ඉතින් මේ පැත්තේ සිද්ධ වෙන හැම දෙයක්ම ඔයාට සජීවීවම බලා ගන්න උන අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ දෙකින් දෙකටම මතක් කරන්නේ සුප්‍රීම් රේඩියෝ අපේ TikTok live එකත් එක්ක ඔන්න join වෙන්න කියලා. එහෙමනම් ඉතින් කතා කරන්න පුළුවන් ඔයාට මේ පැත්තට වෙනදා විදිහටම 0112 510 6 510. ඉතින් සුබර අඟහරුවාදා දවස සුවෙන් ඉන්න ඕන කොහොමද කියන කාරණාව කතා කරන ගමන් ලස්සනම ලස්සන සින්දු ගොඩාක් ක්ලාස් දෙකලා තියෙනවා ඔයාට ඔයා වෙනුවෙන්ම. ඉතින් ඒ සින්දුවට ආතර කියන කට එකතු කරගන්න පුළුවන් කතා කරන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් WhatsApp පැත්තට WhatsApp message එකක් එවන්න 0718 89 3 89 3ට. එහෙමනම් ඉතින් ලස්සනම ලස්සන සින්දුවක් ඊළඟට ලෑස්ති කරලා තියෙනවා. මොකද කියන්නේ සින්දුවෙන් අපි වැඩේ පටන් ගමුද? හරි, එහෙමනම් දෙකටම අහගෙන ඉන්න ඔයා වැහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් වලවත් මතක් කරන්න උදේ 10 විනාඩි 12 දැන් වෙලාව. මම මනීෂා දෙකටම ඔය විදිහටම අහගෙන ඉන්නා.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 16යි.
2: ජීවිතේ හරි ලස්සන වෙන්නේ අතහරින්න අමාරු තැන් 1000ක් තියෙද්දිත් අත් නොහැර ඉස්සරහටම ගියොත් විතරයි.
1: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: දැඩි වැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යකේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
7: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනෝ. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
8: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
9: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
10: Tempo Town
9: with Ashi.
11: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචිවාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසෙ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචිවාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
12: 89.1 89.3
13: සුප්‍රීම් රේඩියෝ.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවන් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මම වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකිපමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3 Supreme Radio.

28 දැන් වෙලාව. ඉතින් සුවබර අඟහරුවාදා දවස කියලා කියන්නේ සුවෙන් ඉන්න ඕනේ කොහොමද කියන කාරණාව ගැන වැඩිපුර ඔයාට කියලා දෙන සහ ඔයත් එක්ක කතා කරන දවසනේ. ඉතින් මට හිතුණා තව පුංචි දෙයක් ගැන කතා කරන්න ඕනේ කියලා. මට හිතුණා සුදු ලුණු වල තියෙන සුවිශේෂී ගුණ ටිකක් ගැන අද කතා කරන්න ඕනේ කියලා. දැන් ඇත්තටම සුදු ලුණු කියන්නේ සමහර වෙලාවල් වලට අපි කන්න කැමති කට්ටියත් ඉන්නවා, සමහර වෙලාවල් වලට සුදු ලුණු සුවඳක්වත් එනවට අකමැති කට්ටියත් ඉන්නවනේ නේද? හැබැයි සුදු ලුණු වල තියෙන ಗುಣ ගැන කිව්වොත් එහෙම ඇත්තටම ඔය අකමැති හැමෝම සුදු ලුණු අපේ ආහාර වලට එකතු කරගන්න පෙළඹෙනවා කිව්වොත් මම නම් හිතන්නේ මම හරි. මොකද සුදු ලුණු වල අපි හිතන්නේ නැති ಗುಣ රාශියක් තියෙනවා. ඔය දන්නවද පොඩි වෙලාවක් පුච්චගත් සුදු ලුණු කීපයක් අපේ ශරීරයට අපි ලබා ගත්තොත් අපේ ශරීරයේ විශාල වෙනස්කම් රැසක් අපිට ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා කියලා තමයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. අංක එකටම අපේ කොලෙස්ටරෝල් තත්ත්වය පාලනය කරලා හෘද රෝග ඇතිවීමේ අවතාරම අපිට අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒත් එක්කම අති රුධිර පීඩනය තියෙනවනේ. මෙන්න මේ අති රුධිර පීඩනය පාලනය කළා ප්‍රතිශක්ති කරන පද්ධතිය ශක්තිමත් කරගන්නත් උපකාරී වෙන දෙයක් තමයි මේ සුදු ලුණු කියලා කියන්නේ. ඒ විතරකුත් නෙවෙයි, අපේ අස්ථි පද්ධතිය ශක්තිමත් කරනවා වගේම ශාරීරික යෝග්‍යතාව වර්ධනය කරන්නත් උපකාරී වෙනවා කියලා තමයි සුදු ලුණු ගැන ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. ඒ වගේම අපේ සෛලවල තියෙන නිරෝගීතාව ආරක්ෂා කරගෙන තරුණ පෙනුම රැකගෙන ඉස්සරහට යන්නත් ඔන්න සුදු ලුණු අපිට උපකාරී වෙනවා. ඒ විතරක් නෙවෙයි, පිළිකා අවදානම අඩු කිරීමේ විශේෂ හැකියාවකුත් සුදු ලුණු වල අන්තර්ගත වෙනවා කියලා උන් ආයුර්වේදේ නම් සඳහන් වෙනවා. ඉතින් දැන් මේ ආයුර්වේදයේදී සුදු ලුණු පාවිච්චි කරනකොට සුදු ලුණු අල, කොළ, මල්, නටු, ඒ විතරක් නෙවෙයි සුදු ලුණු බීජ, මේ හැම අංගයක්ම ආයුර්වේදයේදී ඖෂධයක් විදිහට යොදා ගන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් සුදු ලුණු ගැන මෙච්චර කතා කරපු එකේ සුදු ලුණු පාවිච්චි කළා අපිට කරන්න පුළුවන් පුංචි අත්දැකීම් දෙකක් ගැනත් මට හිතුණා මේ වෙලාවේ මේ විදිහට මතක් කරන්න ඕනේ කියලා. දැන් අපි හැමෝටම සමහර වෙලාවල් වලට බඩ පුරවා දාන එක, එතකොට මේ වාත වේදනාව කියන එක හිම තියෙනවනේ. අන්න ඒ වගේ වෙලාවල් වලට ඔයාට පුළුවන් සුදු ලුණු වලට උණුහාල් ස්වල්පයක් එකතු කරලා තම්බලා ඒ වතුර ටික බොන්න ගන්න. ඉතින් මේක දවසට එකපාරක් විතරක් කරොත් ප්‍රමාණවත් උනත් සතියකටම දෙපාරක් විතර කරොත් එහෙම ඔයගොය බඩ පුරවා දාන ගතිය, ඒ වගේම වාත වේදනාවල් අඩු කරගන්න පුළුවන් කියලා තමයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. වගේම කොණ්ඩ යන ප්‍රශ්නටත් හොඳ සරල අත්දැකීමක් කියන තමයි මේ ලෑස්ති වෙන්නේ. දැන් ඇත්තටම කොණ්ඩ යනවා කියන එක විශේෂයෙන්ම ගෑනු ළමයින්ට තියෙන ප්‍රශ්නයක් නේ. අපි හැමෝම ගොඩක් වෙලාවට හරිම කැමති දිග කොණ්ඩක් ලබා ගන්න. හැබැයි ප්‍රශ්න තමයි කොණ්ඩේ දික් වෙන කොණ්ඩේ හීනි වෙනවා සහ කොණ්ඩේ යන්න පටන් ගන්නවා. මෙන්න මේ දේවල් වලට සුදු ලුණු කියලා කියන්නේ හරිම හොඳ ඖෂධයක්. ඔයාට පුළුවන් සුදු ලුණු යුෂ හිස් කබල ඇප්ලයි කරන්න. ඉතින් මේකෙන් හිසකෙස් යන එක නවත්තලා කොණ්ඩ වැවීම වේගවත් කරනවා වගේම හිසකෙස් ශක්තිමත් කරන්නත් උපකාරී වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි සුදු ලුණු වලින් අපි හිතන්නේ නැති ಗುಣ රාශියක් අපේ ශරීරයට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් ඉතින් දැන් ඔය සමහරු ඉන්නවනේ සුදු ලුණු කන්න අකමැති, සුදු ලුණු සුවඳවත් වෙනවට අකමැති කට්ටිය. එහෙම කෙනෙක් නම් මේ අහගෙන ඉන්න ඔයත් අද ඉඳන් සුදු ලුණු කන්න පුරුදු වෙන්න ඕනේ හරිද? මොකද සුදු ලුණු කියන්නේ ඖෂධ ගබඩාවක් කියන එක තව මතක තියාගෙන ඉන්න. එහෙමනම් ඉතින් ඔන්න ඒ විදිහට තමයි සුබ රඟහරුවාදා දවසින් සුදු ලුණු වල තියෙන සුවිශේෂී ගුණ ටිකක් ගැන මතක් කරේ. තවත් මේ වගේ ගොඩාක් දේවල් කතා කරන්න සූදානම් වෙන්න ඉන්නවා. ඉතින් මේ දේවල් දැනගන්න නම් අනිවාර්යයෙන්ම මේ පැය දෙක මග අරගන්නේ නැතුව මතකනේ අහගෙන ඉන්න ඕනේ. එහෙම අහගෙන ඉන්නකම ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් අපේ WhatsApp එක පැත්තට WhatsApp message එක 0718 89 89 3. හරි, එහෙමනම් ඉතින් පුංචි

0: මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
1: ඈ හැබෑවට
2: සතිය දවස් පහේම දහවල් දෙකට
3: සින්දු කැෆේ විත් නිමේෂා.
2: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
4: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
5: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
5: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
3: The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පැතුන.
2: ජපානයේ තියෙනවා චාපට හරි අපූරු මේ සංස්කෘතික සම්ප්‍රදායක්. ඒ තමයි ඕ සෝජි, හැමෝම අගය කිරීමට ලක් කරන සම්ප්‍රදායක්. ඕ සෝජි කියන වචනේ තේරුම තමයි චාපට මේ මහා පිරිසුදු කිරීම කියලා කියන්නේ. ජපානයේ බොහෝ පාසල්වල පිරිසුදු කිරීමේ සේවකයන් නැති තරම් චාපට. සෑම දිනකම පාසල් කාලයේ අවසානයේදී විනාඩි 15-20ක් වගේ සිසුන් සහ ගුරුවරුන් එකතු වෙලා පන්තිකාමර, කොරිඩෝ, ක්‍රීඩාංගණ, වැසිකිළි පවා පිරිසුදු කරනවා. මේක හැමෝමත් එක්කම එකතු වෙලා කරන දෙයක්. ජපානයේ හැම දෙයකටම ගරු කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැම වෙලාවකම තමන්ගේ කොන්ද පාත් කරලා අඬ මිනිසුන්ට ගරු කරනවා.
6: අපි වඳිනවා ඉතින් ওই ඡන්ද කාලයට එහෙම නේද? එයාලා අපිට වඳිනවා, අපි එයාලට වඳිනවා.
2: අපි එයාලට වඳිනවා.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10 විනාඩි 43යි.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්.
1: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
3: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
4: පිටරට උදවිය මය හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් 5ම උදේ 7ට.
8: The welcome show.
1: අනුග්‍රහය.
9: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.

උදේ 10:45 දැන් වෙලාව. ඉතින් හරි ආදරණීය වැඩකට තමයි මම මේ ලෑස්ති වෙන්නේ. බර්ත්ඩේ විෂ් දෙකක් තියෙනවා. දෙකම දෙන්න තමයි ඔන්න මම මේ ලෑස්ති වෙන්නේ. මම මුලින්ම යනවා පානතුරේට. පානතුරෙන් කුමාර මට කතා කරා අද රණුත්ම චූටිම චූටි දුවගේ උපන්දිනය කියලා. ඉතින් එයාට විෂ් කරනවා කියලා කිව්වා අම්මා රශ්මිය වගේම තාත්තා සමන්ත අක්කා කිත්මිය වගේම නංගි හිරුත්මි මේ කට්ටිය ඔක්කොම හරිම ආදරෙන් විෂ් කරනකොට කුමාරගේ පවුල හැමෝමත් හරිම ආදරෙන් අපේ රණුත්මිට විෂ් කරනවා කියලා කිව්වා. ඉතින් රණුත්මි ඔන්න නැන්දලා මාමලා විතරක් නෙවෙයි සුප්‍රීම් රේඩියෝ එකේ අපිත් ඔයාට හරිම ආදරෙන් විෂ් කරන ඔයා ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම ඒ විදිහට මිෂ්ට සිද්ධ වෙන සුපම සුබ වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා ඉතින් පැටියෝ සතුටින් ඉන්න ඕනේ හරිද? ඉතින් අපේ බොරලැස්ගේ මූල රණුත්මිට ඒ විදිහට විෂ් කරනකොට TikTok ලයිව් එකේ ඉන්න අපේ දුලාගේ තත බර්ත් එක කියලා කිව්ව. ඉතින් දුලා ඔයා ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම දුලා කිව්වට මෑ පිරිමි ළමෙක් හරිද? ඉතින් දුලා ඔයා ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම ඒ විදිහට මිෂ්ට සිද්ධ වෙන සුපම සුබ වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා අපි හැමෝම විෂ් කරනවා. එහෙමනම් ඉතින් මේ පැත්තට කේක් ඕනේ දුලා හරිද? දැන් මම විෂ් එක දුන්නනේ ඔයාගේ මට කේක් ඕනේ. ලස්සනම වැඩේ කියන්නේ අපේ දුලාට බර්ත් ඩේ එක කියලා මතක් වුණේ දැන්. එයා කියනවා අඩේ අක්කේ අද මගේ බර්ත් ඩේ එක කියලා. හරි එහෙමනම් ඉතින් TikTok ලයිව් එකේ ඉන්න කට්ටිය වගේම අපි වහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ මේ වෙලාවේ අහගෙන ඉන්නේ විතරක් නෙමෙයි සුප්‍රීම් රේඩියෝ අපේ හැමෝමත් ආදරෙන් අපේ රණුත්මිටයි දුලාටයි විශ් කරනවා. ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම මේ විදිහටම ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙන සුපම සුබ වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා. එහෙමනම් ඉතින් මේ විශ් දෙකත් එක්ක ලස්සන සින්දුවක් ක්ලාස් දෙක කියලා තියෙනවා. සින්දු අහන්න යන තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් මතක් කරනවා ඇයට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 516 510 එහෙමත් නැත්නම් WhatsApp එක ඕපන් වෙලා තියෙනවා. මේ පැත්තට WhatsApp මැසේජ් එකක් එවන්න පුළුවන් 0718 893 8093 ට දිගටම අහගෙන ඉන්න. උදේ 10:47 දැන් වෙලාව.

0: අලු පැයක් වෙලා මුදක්කරන් මං එකුළහයි විනාටේ කායේ දැන්වලාවා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න.

11 විනාඩි 7යි දැන් වෙලාව. ඉතින් දෙවෙනි පැයත් එක්ක තමයි ඔයා මේ විදිහට අයමත් සරයක් එකතු වෙන්නේ. ඉතින් සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් සෝබර අඟහරුවාදා දවසෙන් අපි අද කතා කරන්නේ අප නිරෝගීව ඉන්න ඕනේ කොහොමද? එතකොට නිරෝගීත්වය පවත්වා ගන්න නම් අපේ ශරීරයට අපි එකතු කරගන්න ඕනේ ආහාර මොන වගේද? මෙන්න මේ කියන කරුණු කාරණා ගැන තමයි අපි කතා කරමින් ඉන්නේ. ඉතින් දෙවෙනි පැයේ මුලින්මත් හිතුණා මේ තවත් දෙයක් ගැන කතා කරන්න ඕන කියලා. අපේ ගෙවත්ත ගැන කතා කරනකොට අපේ ගෙවත්ත වැවෙන හරිය සරල ස්වභාව ධර්මයේ තවත් අපූර්ව ගුණයකින් යුක්ත ශාකයක් තමයි අක්කපාන කියලා කියන්නේ. දැන් ආයුර්වේදයේ නම් මේ අක්කපාන ශාකය ගැන කතා කරනකොට සෙම, ආමාශික රෝග, එතකොට වකුගඩු ආශ්‍රිත ගැටලු, ඒ විතරක් නෙවෙයි සමේ රෝගවලටත් ගුණ දෙන ශාකයක් විදිහට තමයි ආයුර්වේදයේ අක්කපාන ශාකය හඳුන්වන්නේ. ඉතින් මට හිතුණා අක්කපාන වල තියෙන අපේ ශරීරයට ලැබෙන ගුණ ටික ගැන මතක් කරන්න ඕන කියලා. අක්කපාන කියලා කියන්නේ අපේ වකුගඩු රෝග සමනය කරන්න අපට උපකාරී කරගන්න පුළුවන් හොඳ ඖෂධීය ශාකයක් කියලා තමයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. ඒ වගේම මුත්‍රා මාර්ගයේ රෝග සුව කරන්න අක්කපාන වලට පුළුවන්කමක් තියෙනවා. විතරක් නෙවෙයි අපේ තුවාලවල දැවිල්ල නැති කරන්නත් ඔන්න අක්කපාන වලට හැකියාව තියෙනවා. ඒ වගේම ආමාශික තුවාල, ගැස්ට්‍රයිටිස් තත්ත්ව සුව කරන්නත් ඔන්න අක්කපාන වලට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කරනවා වගේම සෙම් රෝග වගේම අපේ මූණ තියෙන කුරුලා සුව කිරීමේ හැකියාවත් අක්කපාන වල අන්තර්ගත වෙනවා කියලා තමයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි රක්තපාන තත්ත්වයන් උනත් පාලනය කරගැනීමේ සුවිශේෂී හැකියාවක් මේ ආයුර්වේදයේදී අක්කපාන වලින් ලබා ගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගුණ තියෙන ශාකයක් තමයි අක්කපාන කියලා කියන අපිට මතකයිනේ නේද? ඔය අපේ පුංචි කාලේදී එහෙම අක්කපාන කොළේ පොතේ පිටු ඔස්සේ මේ වහා තිබ්බට පස්සේ අක්කපාන වල මුල් ඇතිනවා අපි දැකලා තියෙනවා නේද? ඉතින් අක්කපාන කියන්නේ මේ විදිහේ ගුණ තියෙන ශාකයක් කියලා ඔයා දැනගෙන හිටියද? ඉතින් එහෙමනම් දැන් ඔය අක්කපාන පැලයක් එහෙම ඔයාගේ වත්තේ තියෙනවා නම් පරිස්සම් කරලා තියාගන්න මතක තියාගන්න ඕනේ. මොකද හදිස්සියකට අපිට ඔය අක්කපාන පැලෙත් උපකාරී වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පරිස්සම් කරගන්න කියන දේ තමයි මේ විදිහට මතක් කරන්නේ. ඒත් එක්කම දෙවෙනි පැය හරි මාත්‍රෙන් පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. අතික මතක් කරන්න ඕනේ තව දෙයක් තියෙනවා. ඔන්න සුප්‍රීම් රේඩියෝ TikTok page එක පැත්තේ මම live එකක් ඇවිල්ලා ඉන්නවා. ඔයාලට පුළුවන් ඒ පැත්තටත් ඇවිල්ලා join වෙන්න. අතිකම කතා කරන්න පුළුවන් 0112 510 510. එහෙම නැත්නම් ඉතින් WhatsApp පැත්තේ open වෙලා තියෙනවා. ඒ පැත්තේ WhatsApp message එකක් එවන්න පුළුවන් 0718 89 3 89 3. ටිකටම අහගෙන ඉන්න ලස්සනම ලස්සන සින්දුවකින් දෙවෙනි පැයත් පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. තාමත් කතා කරේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ පැත්තට කතා කරන්නත් මතක තියාගන්න. එමනම් ඉතින් මමවත් මතක් කරන්නම් 11 විනාඩි 10 දැන් වෙලාව.

0: සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතේ හරි ලස්සන වෙන්නේ අතහරින්න අමාරු තැන් දහහක් තියෙද්දිත් අත් නොහැර ඉස්සරහටම ගියොත් විතරයි. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක් නැතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
6: The Welcome Show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
1: ජපානයේ තියෙනවා චාපට හරි අපූරු මේ සංස්කෘතික සම්ප්‍රදායක්. ඒ තමයි ඕ සෝජි, හැමෝම අගේ කිරීමට ලක් කරන සම්ප්‍රදායක්. ඕ සෝජි කියන වචනේ තේරුම තමයි චාපට මේ මහා පිරිසුදු කිරීම කියලා කියන්නේ. ජපානයේ බොහෝ පාසල්වල පිරිසුදු කිරීමේ සේවකයන් නැති තරම් චාපට. සෑම දිනකම පාසල් කාලයේ අවසානයේදී විනාඩි 15ක් 20ක් වගේ සිසුන් සහ ගුරුවරුන් එකතු වෙලා පන්ති කාමර, කොරිඩෝ, ක්‍රීඩාංගණ, වැසිකිළි පවා පිරිසුදු කරනවා. මේක හැමෝමත් එක්කම එකතු වෙලා කරන දෙයක්. ජපානයේ හැම දෙයකටම ගරු කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැම වෙලාවකම තමන්ගේ කොන්ද පාත් කරලා අනිත් මිනිසුන්ට ගරු කරනවා.
7: අපි වඳිනවා ඉතින් ওই ඡන්ද කාලයට එහෙම නේද? එයාලා අපිට වඳිනවා, අපි එයාලට වඳිනවා.
1: අපි එයාලට වඳිනවා.
8: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: වෙලාව මතක් කරන්නම් 11 වෙනාට 29 දන්නලාපා.
1: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්.
0: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
3: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
0: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න
7: ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍චාරයක්.
7: Travel with Supreme.
8: සතිය දවස් පහේම
9: The Welcome Show අහන්න.
10: අසු නවයයි තුන.
11: Supreme Radio.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකොළහය විනාඩි හත්ත ලිහයි දැන් වෙලාව. ඉතින් ලෑස්ති වෙන්නේ තවත් පුංචි දෙයක් ගැන කියන්න. සූප රඟහරුවාදා දවසින් ඔන්න මේ අන්තිම කාරණාව ගැන කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි අහලා තියෙනවානේ මොනා වුණත් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ඕන කියලා. ඉතින් ඇත්තටම කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න අපි පුරුදු වෙන්න ඕනනේ. දැන් වයසට ගියත් කොන්ද කෙලින් තියාගෙන ඉන්න නම් අපිට මේ අපේ දේශීය ආහාර අපේ ශරීරයට එකතු කරගන්න සිද්ධ වෙනවාමයි. මොකද නිරෝගීමත් ශක්තිමත් එවගේම අස්ති පද්ධතියක් වෙනුවෙන් අපේ දෛනික ආහාර වේලට අපිට පහසුවෙන් එකතු කරගන්න පුළුවන් කැල්සියම් ඛනිජ ලවණ බහුල ආහාර කිහිපයක් ගැන මට කතා කරන්න ඕනේ කියලා හිතුණා. මොන දේ කරත් වැඩක් නැහැ අපිට කොන්ද කෙලින් තියාගන්න බැයි නම්. ඉතින් ඒ නිසා තමයි මට හිතුනේ අස්ති පද්ධතිය ගැනත් අනිවාර්යයෙන්ම සුබරගහරුවාද තපසින් අත කතා කරන්න ඕනේ කියලා. ඉතින් අස්ති පද්ධතිය ශක්තිමත් කරගන්න අපිට පුළුවන් කුරක් ගන්න අපේ ආහාර වේලට එකතු කරගන්න. ඔන්න ඔයාටත් පුළුවන්කමක් තියෙනවා නම් සතියකට එක පාරක් හරි කුරක් ගන්න ටිකක් ඔයාගේ ආහාර වේලට එකතු කරගන්න. ඔයාටත් පුළුවන් ඔයාගේ අස්ති පද්ධතිය හරියම පරිස්සමට පරිස්සම් කරගන්න. ඉතින් කුරක් ගන්න කියලා කියන්නේ අස්ථිවල ඝනත්වය වැඩි කරලා ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයන්ගෙන් ඔයාට ආරක්ෂාව ලබලා දෙන කෙනෙක්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම කුරක්කන් ටිකක් පුළුවන් නම් සතියකට පාරක් හරි ඔයාගේ ආහාර වේලට එකතු කරගන්න අනිවාර්යයෙන්ම එකතු කරගන්නත් මතක තියාගන්න. ඒත් එක්කම ඔයාට පුළුවන් තල ඔයාගේ ආහාර වේලට එකතු කරගන්න. ඉතින් තල කියලා කියන්නේ අස්ති ශක්තිමත් කරන ගමන් ඔයාගේ දත් දෙපළත් ශක්තිමත් කරන දෙයකට. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම තලත් ඔයාගේ ආහාර රටාවට ටිකෙන් ටික එකතු කරගන්න මතක තියාගන්න ඕනේ. මේ දේවල් ඔක්කොම එකපාර එකතු කරගන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් ටිකෙන් ටික මේ දේවල් එකතු කරගන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම කොළ පැහැති පලා වර්ග ආහාර රටාවට එකතු කරගන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ගොඩක් වෙලාවට ගොඩක් අය කොළ කන්න කැමති නැහැනේ. සමහරු කියනවා මම ගොටු කොළ කන්නේ නැහැ, මුකුරු වෙන කන්නේ නැහැ, කංකුම් කන්නේ නැහැ, අරවයි මේවයි, තේරුම් බේරුම් ගොඩයි. හැබැයි එහෙම කරන්නේ නැතුව ඔයාට පුළුවන් නම් කොළ පැහැති පලා වර්ග ඔයාගේ ආහාර රටාවට එකතු කරගන්න. ඒකෙනුත් ඔයාගේ අස්ති පද්ධතිය ඔයාට ශක්තිමත් කරගෙන ඉස්සරහට අරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. කොච්චර වයසට ගියත් කොන්ද කෙලින් තියාගන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ඇත්තටම වෙන්නේ එකම දේ නේද? ඉතින් අන්න ඒ දේවල් අපේ දේශීය ආහාර වලින් අපිට ලබා ගන්න පුළුවන් කියන දේ තව මතක තියාගන්න ඕනේ. ඒත් එක්කම ඔයාට පුළුවන් ඔය හාල් මැස්සෝ එවගේම ඔය කුඩා මාළු වර්ග ආහාරයට ගන්න ආහාර වේලට එකතු කරගන්න. ඒකත් ඔයාගේ අස්ති පද්ධතිය ශක්තිමත් කරගන්න එක හේතුවක් වුණා. ඒත් එක්කම කිරි ආශ්‍රිත නිෂ්පාදන ඔයාට විඩෙන් විඩේ ඔයාගේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒකෙනුත් ඔයාගේ අස්ති පද්ධතිය ශක්තිමත් කරගන්න හොන්න ඔයාට පුළුවන්කමක් ලැබෙනවා. එහෙමනම් ඉතින් මම මේ කියපු ආහාර ටික විතරක් නෙවෙයි, තව දේවල් තියෙනවා අපේ ශරීරය නිරෝගීව තියාගන්න, අස්ති පද්ධතිය ශක්තිමත්ව තියාගන්න, දත් පෙළ ලස්සනට තියාගන්න, අපේ ශරීරයට එකතු කරගන්න ඕන දේවල් තව බොහෝමයක් තියෙනවා. ඉතින් ඒ දේවල් ගැනත් අනිවාර්යයෙන්ම මම මතක් කරන්න ලෑස්ති වෙනවා තව ඉස්සරහට. හරිද? ඉතින් එහෙමනම් ඉතින් මේ කියපු දේවල් අනිවාර්යයෙන්ම ඔයාගේ ආහාර රටාවටත් විඩින් විඩේ හරි එකතු කරගන්න මතක තියාගන්න ඕනේ. හරි, එහෙමනම් ඉතින් මේ මතක් කිරීමත් එක්ක ලස්සනම ලස්සන සින්දුවකට යනවද, එහෙමත් නැත්නම් පුංචිම පුංචි බ්‍රේක් එකකට යනවද කියලා මම මේ කල්පනා කරන්නේ. හරි, එහෙනම් බ්‍රේක් එකකට ගිහිල්ලා සින්දුවක් අහන්න තමයි ලෑස් වෙන්නේ. දිගටම අහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්නම්. 11 විනාඩි 43 දැන් වෙලාව.
1: සස්මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සෙල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0012.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The Welcome Show.
4: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිනාවෙලා ආසාවෙන් පටන ගන්න දු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
2: The Welcome Show.
0: අනුග්‍රහය
5: වාර්තා පිට වාර්තා කබුන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: 89.1 89.3 Supreme Radio.

11 විනාඩි 49යි දැන් වෙලාව. ඒ කියන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අවසන් කරලා මට යන්න තමයි වෙලාව ලැබිලා තියෙන්නේ. එහෙනම් ඉතින් අද දවසේ ගොඩක් දේවල් ගැන කතා කර අපේ ශරීරයට එකතු කරගන්න ඕන දේවල්. එතකොට අපේ ශරීරය ප්‍රතික්ෂේප නොකර අපේ ශරීරයට එදිනෙදා දෛනික ජීවිතයේදී එකතු කරගන්න ඕන ගොඩාක් දේවල් ගැන අපි අද දවසේදී කතා කරා. එහෙනම් ඉතින් සුපර් අඟහරුවාදා දවසෙන් අද හම්බ වුණා වගේම හෙටත් උදේ 10ට හැඩකාර බදාදා දවසෙන් ඔයව මුණගැහෙනවා කියන පුරන්තන් තමයි. එහෙනම් මම යන්න ලෑස්ති වෙන යන්න කලින් කටියක් ඉන්නව මතක් කරන්න අපේ TikTok live එක පැත්තේ ඩීකේ ඉන්නවා. ඒ වගේම සාෂ අපේ හංසල අනුරාධ දේශන් ඒ වගේම ලහිරු දැංග එතකම අපේ අහිංසක වෙනවාංචනා මේ කටිය ඔක්කොම එකතු කරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙමනම් ඉතින් ගිහිල්ලෙන් දැන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්නෝනේ මම ගියාච තව කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ නිසා එනේ දෙකටම විදිහටම 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ හගෙන ඉන්න කියන දේත් මතක් කරගෙන තමයි යන්නේ. එහෙමනම් සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. හරිද? වෙලාවත් මතක් කරන්න 11:50යි. දැන් වෙලාව මොබනේෂා

0: සුබදාවල කෙතවතුනි වෙලවදවල් 12යි දැන්.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබලි කෝටි 8 NLB ධනනිධානයේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතේ හරි ලස්සන වෙන්නේ අතහරින්න අමාරු තැන් දහහක් තියෙද්දිත් අත් නොහැර ඉස්සරහටම ගියොත් විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික

0: සුබදහවලක් වේවා හිතවතුනි. වෙලාව දවල් 12යි විනාඩි 6යි. FM 89.1 89.3 මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. සතිය දවස් පහම දවල් 12 ඉඳන් 2 වෙනකන් ඔයාට සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් අහන්න පුළුවන් කියලා මතක් කරනවා. ඉතින් අද ජුනි මාසයේ 16 වෙනිදා ලස්සනම ලස්සන අඟහරුවාද දවසක මැද තමයි අපි ඉන්නේ. දවල් 12 කියන්නේ දවසේ මැද. ඉතින් දවසේ මැද ලන්ච් බ්‍රේක් එකේ ඔයා මාව කොහේ කොහොම මොන විදියට අහගෙන ඉඳියත්, කොහේ කොතනකින්දලා අහගෙන ඉඳියත් ඔයා ටිකක් සද්ද වැඩි කරලා අහගෙන ඉන්න. මොකද දවල් 12 කියලා කියන්නේ ටිකක් අපි දවස පටන් අරගෙන උදේ 8ට තමන්ගේ වැඩ රාජකාරි නිල රාජකාරි ටික ආරම්භ කරන අය. ඕන දැන් සෑහෙන වෙලාවක් වෙනවා දැන් වැඩ පටන් අරගෙන ලන්ච් බ්‍රේක් එක ළඟ ළඟ වෙනවා. සමහර කට්ටිය ලන්ච් බ්‍රේක් එක ගන්නවා. ඉතින් ඔයා මාව අහගෙන ඉන්නේ ගාමන් ටිකේ ඉඳන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගාමන්ට් එකේ හිටන් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔෆිස් එකෙන් ඉඳන් වෙන්නත් පුළුවන්. ඔෆිස් එකේ හිටන් වෙන්නත් පුළුවන්. කොහේ කොහොම ඔයා මාව අහගෙන ඉඳියත් අහන් ඉන්නේ සුප්‍රීම් රේඩියෝ නම් ටියුන් කරගන්න පොඩ්ඩක්, හරියට ටියුන් කරගන්න, සද්ද පොඩ්ඩක් වැඩි කරගන්න. ලස්සනම ලස්සන සින්දු ටිකක් අදත් අපේ ගයංගයි අපිට දීලා තියෙනවා. අදත් අපිට කරුණු කීපයක් සාකච්ඡාවට බඳුන් කරන්න තියෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා මුලින් අහන කට්ටිය නම්. අද පළවෙනි වතාවට ලන්ච් බ්‍රේක් අහන කට්ටිය නම් කිසි දෙයකට බය වෙන්න එපා. ඔයා නොදන්න කරුණු අපි කතා කරන්නේ. ඔයා දන්න සමහර වෙලාවට මට වැඩි ඔයා දන්න ඔය කරුණු ගැන. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. ඔන්න මේ අවස්ථාව ඉදන් අපේ හොට්ලයින් එක කොන් වෙලා තියෙනවා. 0112 510 510 අපේ හොට්ලයින් එක කොන් වෙලා තියෙනවා. එතක මතක් කරන්න ඕනේ අපේ WhatsApp දුරකථනං කියටත් ඔයාලට පුළුවන් WhatsApp පණිවිඩයක් දාන්න 0118 83 83 83. අද මම කියන්න යන්නේ සමහර දේවල් තියෙනවා අපේ ජීවිතේ අපිට පරක්කු වෙලා ඉගෙන ගන්න වෙන, අපිට ප්‍රමාද වෙලා ඉගෙන ගන්න වෙන දේවල් අපේ ජීවිතේ තියෙනවා. අපි ඒ වගේ දේවල් කීපයක් සාකච්ඡාවට බඳුන් කරමු හිතවතුනි. අපි යනවා නේත්‍රා බලන්න. කොහොමද සෙන්ටිග්‍රේඩ්ස්ලා නේත්‍රා කව එකක් කරොත්? අන්න එහෙම තමයි මේක. වෙලාව දවල් 12යි විනාඩි 8යි හිතවතුනි. දවල් 2 වෙනකම් මං ඉන්නවා මේ පැත්තේ. කෝල් කරන්න, මැසේජ් කරන්න.
1: Supreme Radio.

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පොළ.
1: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya dawas pahema ude hatata the welcome show
2: anugrahaya
6: wartha pita wartha kamuni koti yate nlb danade tahane lutrayye rupiyal koti 13 9 8 ikma u devanta supiritya galaba dimin rathi sambardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha dana nidahane biladi dena obat koti patiye kuwanna
7: meltol hisarathaya una semprati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

නොනවතින සිින්දු එක් පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලංච් බ්‍රේක් තමයිවාම විදිට හගරන්න අදත් ලස්සනම ලස්සන සිින්දුරිකක් අපි අරන් ඇවිල්ල තිෙනවා ගැන්ගේ අපි දී තියෙන දැංග කෝල් කරන්න මැසේජ් කරන්න ඒකටියෝ මතක් කරන්න තෝනෙ තමයි තැන් අපි වහගෙනන්න පුළුවන් විදි කීපයක් තියෙනවානේ අපි වහන්න පුළුවන් එෆිමසුන වේදශම එකින් හරි එෆිමසුන වේදශම තුනෙන් හරි රේඩිය එකටියුන් කල් අපි වහන වගේ මවාන්න පුළුවන් දැ ලෝක කොහහින්දත් අපි වහන්න www.supremeradio.lk අපේ වෙබ්සයිට් එක හරහා ඔයාලට පුළුවන් ලෝකෙ කොහින්දද දැන් අපිව හරිම ලස්සනට අහන්න. දැන් අපි දන්නවා ලෝකේ එක එක රටවල් වල එහා කොනේ මෙහා කොනේ මේ මැද්ද ඊට පස්සේ හැම තැනම අපි වහගෙන ඉන්නවා. මම හිතන්නේ අඟහරු ලෝකෙ විතරයි අපි වහගෙන නැත්තේ. දැන් කොහමර හැම තැනම අපි වහගෙන ඉන්නවා. අපි හරි ආදරේ ඕගොල්ලොන්ට. දැන් මේ මතක් කරන්න තව දේවල් කීපයක් තියෙනවා. මේ හෝම්වර්ක් හොඳේ. දැන් අර ටීචර් හෝම්වර්ක් දුන්නාම කරන්න ඕනේ. දැන් Facebook pages දෙකක් තියෙනවා අපේ. අනිවාර්යෙන් ෆොලෝ කරලා තියාගන්න කියලා වට මතක් කරනවා. ඉන්ස්ට page එකක් තියෙනවා. ෆොලෝ කරන්න අනිවාර්යෙන්. ඒතක මතක් කරනවා TikTok channel එක. ලංකාවේ ඇක්ටිව්ම TikTok channel එකක් තමයි Supreme Radio TikTok channel එක කියලා කියන්නේ. ඉතින් හෙට දවසේ මම එනවා live. දැන් කලින් අපේ මනීෂා lifestyle අරගෙන live එකට ආවා. ඔයාට පුළුවන් මේ විදිහට ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම ලයිව් බලාගන්න විටින් විට. ඉතින් අපේ සෝෂල් මීඩියා ඔක්කොමත් එක ළඟින් මෙන්න YouTube account එක YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා වට මතක් කරනවා. දැන් අද දවසේ අපි තෝරගත්තු මාතෘකාවක් තමයි අර අපේ ජීවිතයේ සමහර දේවල් තියෙනවා මේ අපිට ප්‍රමාද වෙලා තමයි සමහර දේවල් අපිට හම්බෙන්නේ. දැන් මෙහෙමනේ අර ලස්සන සින්දුවක් තියෙනවා කසුන් කල්හාර කියන. පමාවි පිපුණු මල් සුවඳයි කියලා. සමහර වෙලාවට ඇත්තටම පමාවී පිපුණු මල් ඇත්තටම සුවඳයි. අපිට අර ඒ අවස්ථාවේදී අවස්ථානුකූලව සෑහෙන්න දුක හිතෙනවා, සෑහෙන්න අවුල් යනවා. ඉතින් අපේ වචනෙන් කිව්වොත් එහෙම ට්‍රැක් අවුට් යනවා. අර අපි හිතන් ඉන්නවා මේක තමයි හොඳම මල කියලා. නෑ, එහෙම නෑ. පමාවී පිපුණු මල් හරි සුවඳයි කියලා මාත් අහලා තියෙනවා. ඉතින් අර පමා වෙලා අපිට හමු වෙන දේවල් තියෙනවනේ. නේ, අර දමිත සංකත් කියන්නේ පමා වෙලා මුණ ගැහුණු නිසා. දැන් හරියන්නේ මේ සින්දු කියවෙනවා. ඒක නෙමෙයි දැන් අපි කතාවට යමු. මේ දැන් අර ජීවිතේ ප්‍රමාද වෙලා අපිට තීරණ දේවල් තියෙනවානේ, අන්නේ වටිනවා. සමහර දේවල් ඇත්තටම අපිට තීරෙන්න ඕනේ ප්‍රමාද වෙලා තමයි. ඔයාටත් එහෙම ජීවිතේ පරක්කු වෙලා ප්‍රමාද වෙලා තීරිච්ච දේවල් තියෙනවා නම් මට කියන්න, මමත් කියන ලෑස් වෙලනවා ඉන්නවා. ඔයාට දේවල් තුනක් ප්‍රමාද වෙලා මේ දැනගන්න ලැබුණු දේවල් තුනක්, මට දැනගන්න ලැබුණු දේවල් තුනක් මම ඔයාට කියනවා. ඔයාට ජීවිතේ ප්‍රමාද වෙලා දැනගන්න ලැබුණ, ප්‍රමාද වෙලා දැනගන්න ලැබුණ එක හොඳයි කියලා හිතුණ දේවල් මොනවද කියලා මට කතා කරලා කියන්න 0112510510ට. එහෙම නැත්නම් WhatsApp පැත්තට මැසේජ් එකක් දාන්න 0718893893ට. නම ලුඩුගමගේ සින්දු කියලා කියන්නේ එවර් ග්‍රීන් සින්දු හිතවතුනේ නේ. වෙලාව 12:25 අපි යනවා මිස්ටර් බෑන්ඩ්ගේ නාමල් උඩුගම මෙඩ්ලිය අහන්න.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මිහිව
2: පස්වාන් දහසකන සමාවසුර රාජෝත්තම අනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දහවල් දෙකට
5: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා. 89.1 89.3

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන
1: සති නිතික බල රාත්‍රී 7ට
2: අනුග්‍රහය.

0: Phantom Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
1: ජපානයේ තියෙනවා චාපට හරි අපූර්ව මේ සංස්කෘතික සම්ප්‍රදායක්. ඒ තමයි ඕසෝජි, හැමෝම අගේ කිරීමට ලක් කරන සම්ප්‍රදායක්. ඕසෝජි කියන වචනේ තේරුම තමයි චාපට මේ මහා පිරිසුදු කිරීම කියලා කියන්නේ. ජපානයේ බොහෝ පාසල්වල පිරිසුදු කිරීමේ සේවකයන් නැති තරම් චාපට. සෑම දිනකම පාසල් කාලයේ අවසානයේදී විනාඩි 15ක් 20ක් වගේ සිසුන් සහ ගුරුවරුන් එකතු වෙලා පන්ති කාමර, කොරිඩෝ, ක්‍රීඩාංගණ, වැසිකිළි පවා පිරිසුදු කරනවා. මේක හැමෝමත් එක්කම එකතු වෙලා කරන දෙයක්. ජපානයේ හැම දෙයකටම ගරු කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒගොල්ලෝ හැම වෙලාවකම තමන්ගේ කොන්ද පාත් කරලා අඬ මිනිසුන්ට ගරු කරනවා.
2: අපි වඳිනවා ඉතින් ওই ඡන්ද කාලයට එහෙම නේද? එයාල අපිට වඳිනවා, අපි එයාලට වඳිනවා.
1: අපි එයාලට වඳිනවා.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. මම තන සිංදු එක්ක කය දෙකක් එක දිගට Supreme Lunchmate.
3: අයිවන් සුබ දහවලක් හදවතුනේ. වෙලාව දවල් 12යි විනාඩි 50යි. අපි ඊළඟ පැයට යන්න තෝරන ඊළඟ පැයට යන්න කලින් මතක් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ උදා වෙලා තියෙන්නේ පින්බර පොසොන් මාසෙ. ඉතින් පොසොන් මාසෙ නිමිත්තෙන් පොඩ්ඩක් උදෑසන වැඩසටහනට සමගාමීව අපි සූදානම් කරලා තිනවා ලස්සන වැඩක්. ඒ තමයි අපේ පොඩ්ඩ වෙනුවෙන් විශේෂයෙන්ම අවුරුදු 12ට අඩු වයස, අවුරුදු 12ට අඩු අපේ පොඩ්ඩ වෙනුවෙන් අපි සූදානම් කරලා තිනවා ලස්සන වැඩක්. ඒ තමයි පොසොන් පොහොය ගැන ඔයාගේ පොඩ්ඩට, දැන් පොඩ්ඩෝ අහන් ඉන්නවා නම් ඔයාට හිතන දේ A4 කොලයක ලස්සනට අඳින්න, ලස්සනට ඇඳලා ඕනම විදිහකට ඒක පාට කරන්න ඔයාට හැකියාවක් තියෙන එක. පැන්සලෙන් ඇඳත්, ඊට පස්සේ පේන්ට් වලින් ඇඳත්, එහෙම නැත්නම් මොනවද කියන්නේ පාට කූරු වලින් ඇඳත්, පාට පැන්සල් වලින් පාට කළත් ඕන විදිහකට පොසොන් පොහොය ගැන ඔයා දකින දේ, ඔයා හිතන දේ, පොසොන් පොහොය සමරන්නේ කොහොමද, ඊට පස්සේ යාළුවොත් එක්ක පොසොන් පොහොය සමරුවේ කොහොමද, කලින් පොසොන් පොහොය දැකලා තියෙන්නේ කොහොමද, ඕනම විදිහක ලස්සනම ලස්සන චිත්‍රයක් ඇඳලා ඒක ලස්සනට වර්ණගන්වලා අපිට එවන්න. මම නම් කරන්නම් අපේ, මම මතක් කරන්නම් අපේ දුරගතන අංකය, WhatsApp දුරගතන අංකයට තමයි එවන්න ඕනේ. 0718 89 0923 0718 89 0923 අපේ දුරගතන අංකයට මතක ඇතුව එවනකොට ඔයාගේ චිත්‍රයේ කෙරවලකින් ඔයාගේ නම, ගම, විස්තරත් එක්ක අපිට එවන්න කියලා මතක් කරනවා. පැහැදිලි ඡායාරූපයක් අරන් එවන්න. එහෙනම් ඕක තමයි අපිට මතක් කරන්න තියෙන්නේ. අපි යනවා හිතවතුණු ඊළඟ පැයට. දැන් අපිට සෑහෙන්න කට්ටිය ප්‍රමාද වෙලා ඒගොල්ලොන්ට ජීවිතේ තේරුම් ගත්ත, තේරුම් ගියපු දේවල් සෑහෙන්න පිරිසක් අපිට ඉවලා තියෙනවා. රට ඉන්න කට්ටිය ඉවලා තියෙනවා, ලංකාව ඉන්න කට්ටිය ඉවලා තියෙනවා. හරි ෂෝක් කතා ගොඩාක් ඉවලා තියෙනවා. ඒ ටික කියන්නම්, ඒ ටික දිගහරින්නේ ඊළඟ පැයේදී හිතවතුනේ. රයිට්, පොඩි හරි කම්මැලිකමක් තියෙනවා නම් මේ ඔෆිස් එකේ ඉන්නකොට සුප්‍රීම් රේඩියෝ අහන්න, ලන්ච් ටයිම් එකේ වාට කම්මැලිකමක් තියෙනවා නම් ලන්ච් බ්‍රේක් අහන්න කියලා මතක් කරනවා. අපි යනවා අඩිසියේ පාරගාව දුටුවානු මෙනීල දැස්සා.

89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතේ හරි ලස්සන වෙන්නේ අතහරින්න අමාරු තැන් දහහක් තියෙද්දිත් අත් නොහැර ඉස්සරහටම ගියොත් විතරයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යතේ,
2: අංක දෙකක් ගැලපුනාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: හිතන

සුබදාවල හිතවතුනි, වෙලාව දවල් එකයි විනාඩි 8 FM 89.1 93.3 මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. ඉතින් අපි දෙවනි පැයට තමයි මේ විදිහට මේ ආකාරයට අපි අවතීර්ණේ වෙලා ඉන්නේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ මතක් කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. අපේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම්ස් ඔක්කොමත් එක්ක ළඟින් මෙන්න ටච් එකේ ඉන්න. මොකද අපි ඉස්සරහට කරන්න ඉන්න අලුත් දේවල් ඔක්කොම ඔයාට ඔය හැමෝටම කලින් දැනගන්න පුළුවන් අපේ ෆේස්බුක්, ඉන්ස්ට, TikTok, WhatsApp, ඊට පස්සේ තව මොනවද අපේ YouTube. ඉතින් ඒ ඔක්කොමත් එක්ක ළඟින් මෙන්න. රයිට්. ඉතින් දැන් අපි කෙලින්ම වැඩේට බහින්න යන්න හිතවතුනේ. දැන් සෑහෙන්න කට්ටිය පමාවී පිපුණු මල් ගැන සෑහෙන්න දේවල් කියලා තියෙනවා. දැන් අපේ දේශාන් වස්කඩුවෙන් කියලා තියෙනවා, මේ දේශාන් වෙන්දර හැමදාම කතා කරන්නේ, අද කතා කරලා කිව්වා මේ එයාගේ ජීවිතෙත් පමාවී පිපුණු මල් හරි ලස්සනයිලු. ඉතින් එයා කියනවා මේ ජීවිතේ යාළුවෝ පමා වෙලා තමයිලු හම්බෙන්න ඕනේ. ඒකින් පමා වෙලා තමයිලු හොඳ දේවල් ලැබෙන්න ඕනේ. අර මේ කාලයක් තියෙන්න ඕනලු අපිට ටෙස්ට් කරන්න. හරිනේ. දැන් අපි මයික් එකක් ගත්තත් එකපාරටම කතා කරන්න නැහැ. පොඩ්ඩක් ටෙස්ට් කරලා නේ කැමරාවක් ගත්තත් නේ එහෙම තමයි නේ ෆෝන් එකක් ගත්තත්. ඉතින් අපි පොඩ්ඩක් ටෙස්ට් කරනවන්නේ ගන්න කලින් අපි ටෙස්ට් කරලා බලනවා කොහොමද මේක කැමරාව හොඳයිද. මේ එකපාරටම අපිට ගන්න බෑනේ. ඒ වගේ තමයි නේ අපිත් අර පාඩමක් දෙකක් ඉගෙන ගත්තාම තමයි අපිටත් හිතෙන්නේ ආ රයිට් රයිට් රයිට් රයිට්. ඒක එහෙම තමයි නේ. මේක මේක වෙන්නේ මෙහෙමයි. මෙයා මෙහෙම චරිතයක්. ඒක හොඳයි. එහෙම තමයි නේ. ඒත් එකම දේශාන් කිව්වා මේ ප්‍රේමය වුණත් ඒ වගේ තමයිලු. අර ප්‍රමාද වෙලා නේ හමු වෙනකොට අර ඒකේ තියෙන ඒ කියන්නේ මොන වගේද නේ ප්‍රේමය කියන්නේ මොකක්ද ඒ වගේ කියලා ඉතින් දේශාන් ආදරේ මතක් කරන්න කියලා කිව්වා එයාගේ බිරිඳ. ඉතින් කවුද අපේ විරාජී වගේ තමයි මට ඇහුණේ. ඉතින් එයාවත් බොහොම ආදරෙන් මතක් කරන විරා කියලා තමයි ලු කියන්නේ. ඉතින් එයාවත් බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින් එයාත් පමාවී පිපුණු මලක් තමයිලු. ඒ කියන්නේ එයාටත් අර ගොඩාක් ඉතින් එක එක සිද්ධි වලට මුහුණ දීලා පස්සේ තමයිලු එයාව හම්බුනේ. ඉතින් මේක අනිවාර්යෙන් කියන්න කියලා කිව්වා. මොකද එයා අහගෙන ඉන්නවා කියලා. ඔන්න විරාජී ඔයාව මතක් කළා දේශාන්. ඉතින් එහෙම තමයිනේ, පමාවී පිපුණු මල් සුවඳයි. ඒ කතාව ඇත්ත. රයිට්. දැන් මෙහෙමනේ, දැන් මම කියන්නම් මම හොයාගෙන ආපු කරුණ. හරිද? මෙන්න මේකයි. දැන් ඔය මේ අපි ජීවිතේ සමහර වෙලාවට ගොඩක් කරන්න බය දේවල් තියෙනවා. මම කියන්නේ මේ ඇඩ්වෙන්චර් ගැන නෙමෙයි. හරිද? මේ උඩින් පයින්න ඒවා ගැන නෙමෙයි මම කියන්නේ. අපි සමහර දේවල් කරන්න බයයි. හරි. දැන් ඔයාට හිතෙනවා පොතක් ලියන්න. හරිද? ඔයාට පොතක් ලියන්න හිතෙනවා, හැබැයි බයයි. මේක ලියවෙයිද නැහැ? හැබැයි ඔයාගේ හිත කියනවා මේක ඔයාට කරගන්න පුළුවන් කියලා. අනේ වගේ වෙලාවට ඔයාට ඒ බය නැති කරගත්තොත්, සමහර වෙලාවට ඔයාට ඔය බැහැ කියලා හිතෙන, බය කියලා හිතෙන දේවල් තියෙන්නේ. අන්න ඒ දේවල් තමයි ඔයාගේ ජීවිතේ හිනි පෙත්තටම ඔයාව ගෙනියන්න පුළුවන් දේවල් කියලා ගොඩක් කට්ටිය කියලා තියෙනවා. හරිද? ඒ නිසා ඔය සමහර ඔයාට කරන්න බයයි කියලා හිතෙන දේවල් සමහර වෙලාවට ඔයා කරලා බැලුවාම ඒ දේ වෙන්න පුළුවන් ඔයාගේ දියුණුවේ රහස. අර ඒක නිදානයක් වගේ සමහර වෙලාවට සමහර මිනිස්සු පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා සමහර දේවල් ඔයාට ඔය බයයි කියලා හිතන දේවල්ම තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න කියන එකත් පොඩ්ඩක් මතක තියාගන්න. තව සෑහෙන කට්ටිය අපිට කියලා තියෙන ප්‍රමාද වෙලා හමු වෙච්ච දේවල් ගැන. තනිව හඬන ඈ කවුරුදෝ කියලා බලන්න යන්න ඕනේ. වෙලාව දවල් 1:12.

0: ජේකු වන්න.
1: අවසාන ප්‍රශ්නය. ආච අපි හිතමු ඉස්සරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුක මොකද්ද?
2: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ඉන්නයිට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: වෙල්කම් ෂෝ. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන් ගන්න තු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 8ට වෙල්කම් ෂෝ.
2: අනුග්‍රහය
5: මෙල්ඩෝල් හිසරදය උන සම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සාගම්පල
2: The Welcome Show
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
3: ජපානයේ තියෙනවා චාපට හරි අපූර්ව මේ සංස්කෘතික සම්ප්‍රදායක්. ඒ තමයි ඕසෝජි හැමෝම අගය කිරීමට ලක් කරන සම්ප්‍රදායක්. ඕසෝජි කියන වචනේ තේරුම තමයි චාපට මේ මහා පිරිසුදු කිරීම කියලා කියන්නේ. ජපානයේ බොහෝ පාසල්වල පිරිසුදු කිරීමේ සේවකයන් නැති තරම් චාපට. සෑම දිනකම පාසල් කාලයේ අවසානයේදී විනාඩි 15ක් 20ක් වගේ සිසුන් සහ ගුරුවරුන් එකතු වෙලා පන්ති කාමර, කොරිඩෝ, ක්‍රීඩාංගණ, වැසිකිළි පවා පිරිසුදු කරනවා. මේක හැමෝමත් එක්කම එකතු වෙලා කරන දෙයක්. ජපානයේ හැම දෙයකටම ගරු කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැම වෙලාවකම තමන්ගේ කොන්ද පාත් කරලා අනිත් මිනිසුන්ට ගරු කරනවා.
4: අපි වඳිනවා ඉතින් ওই ඡන්ද කාලයට එහෙම නේද? එයාල අපිට වඳිනවා, අපි එයාලට වඳිනවා.
3: අපි එයාලට වඳිනවා.
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
2: The Welcome Show.
3: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තනක් නැහනේ.
5: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ඉඳලා තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
6: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ

වෙලවදවල් එකයි විනාඩි 42යි හිතවතුනි ඉක්මනට අපිව කතා කරපු අපිට කතා කරපු අපි මතක් කරපු කට්ටියව මතක් කරන තමයි මම යන්නේ. අපි මතක් කරන්න ඕනේ අපිට කලුතරින් කැලුම් කතා කරලා හැමදාම වගේ අපි වහගෙන ඉන්නවා කියලා කිව්වා. මතකොට පැත්තෙන් මලිතී කතා කරලා කිව්වා සුප්‍රීම් රේඩියෝ හංගින්න ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඒත් එක මතක් කරනවා අපේ ශාන්ති ආන්ටි අපේ මොරටුව පරණපාර ප්‍රදේශයෙන් අපි වහගෙන ඉන්නවා කියලා කිව්වා. වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න කියලාත් කිව්වා. රයිගමින් අපි එකතු කරගන්නවා ලියනගේ. ඉතින් ලියනගේ ඇතුළු කට්ටිය වර්ක්ෂොප් එකකින් සද්දරම අපි වහගින්නවා කියලා තියෙනවා. දේශප්‍රිය මාවනල්ලෙන් අපි එකතු කරගන්නවා. අපි යනවා කෙලින්ම කටාර් පැත්තේ අපි වහගෙන ඉන්නවා ශාමාන්ටි. ඉතින් ශාමාවත් බොහොම ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එකම අපි යනවා කොරියාවේ සෝල් නුවර පැත්තට. නිශාන්තයි ඇතුළු පිරිස අපි වහගෙන ඉන්නවා. බණ්ඩාරයියා ඇතුළු පිරිසත් මතක් කරන්න කියලා තියෙනවා. එතකම නිශාන් අපි වහගෙන ඉන්නවා මාලදේවීන පැත්තෙන්. කමල් ඊට පස්සේ වික්‍රම මේ හැමෝම මතක් කරන්න කියලාත් කියලා දෙනවා. මඩපාත කුෂන් සෙන්ටර් එකේ කට්ටියත් අපිව සද්දෙට මහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි කට්ටිය සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් අහගෙන ඉන්නේ. දැන් අර කරුණු ගීපයක් කියනවා කියලා කිව්වනේ. මම ඊතර කරුණු දෙකක් කියන්න දැන් එකක් කිව්වනේ. සමහර වෙලාවට ඔයාගේ ජීවිතේ ඔයාව කරන්න ගොඩක් බයෙන් ඉන්න, තීරණ ගන්න බයෙන් ඉන්න දේවල් කළොත් ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්න ඉඩ කඩ තියෙනවා. හැමදේම නෙමෙයි සමහර දේවල්. එතක මතක තියාගන්න ඕන තව දෙයක් තියෙනවා. ඒ තමයි ජීවිතේ අර අමාරුම කාලවල වල මූඩ් එකෙන් තීරණ ගන්න එපා. ජීවිතේ අමාරුම කාලවල අපි හැමෝටම එනවනේ. ඒ කාලෙට මූඩ් එකෙන් තීරණ ගන්න හදන්න එපා. කරන්න තියෙන්නේ ප්ලෑන් එකක් ෆලෝ කරන්න. ප්ලෑන් එකකට වැඩ කරන්න. ජීවිතේ අමාරු කාල අපි හැමෝටම එනවනේ. එක එක අමාරු කාල එනවා. ඒක එක් තමන්ට අනුව එක එක කාල වෙන්න පුළුවන්. කොහොම වුණත් ජීවිතේට තමන්ට මොනයම් හෝ අමාරු කාලයක් ආවහම මූඩ් එකට අනුව වැඩ කරන්න එපා. අපි ඔය කොච්චර කිව්වත් අර ප්‍රශ්නය තමන්ගේ වෙරතෙක් උත්තරේ දාර්ශනිකයි කියලා කතාවක් තියෙනවනේ. ඒ නිසා ඉතින් අපිට හරියටම කියන්න බෑ. කොහොම වුණත් පුළුවන් තරම් උත්සාහ කරන්න. ඔයා මොන විදිහක දුකකින් ඉන්නවනම් නේ මුලින්ම අර දුකයි කියලා තේරුම් ගන්න. ඊට පස්සේ මූඩ් එකට අනුව වැඩ කරන්න හදන්න එපා. ප්ලෑන් එකක් තියාගෙන ප්ලෑන් එකට වැඩ කරන්න බලන්න. ලන්ච් බ්‍රේක් ප්‍රෝග්‍රෑම් එක අහන වෙලාවේ වානේ ලන්ච් එක ගන්න ගම ලන්ච් බ්‍රේක් ප්‍රෝග්‍රෑම් එක අහනවා නම් කට්ටියත් එක්ක ලන්ච් බ්‍රේක් ප්‍රෝග්‍රෑම් එක අහනවා නම් විහිළු විහිළු වගේ අපි කිව්වට මේවා විහිළු නෙවෙයි හිතවතුනි. මේවා හරිම වැදගත් දේවල්. බලන්න ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතය හදාගන්න. බලන්න ඕගොල්ලොන්ට පුළුවන් මගේ ජීවිතය හදාගන්න මටත් උදව් කරන්න. ඉතින් කට්ටිය ලස්සන දේවල් කියනවා නේ. ඒගොල්ලෝ ප්‍රමාද වෙලා ගත తీරන නිසා අද හොඳ තැනක ඉන්නවා කියලාත් කියලා තියෙනවා නේ. අර අපිට දේශාන් කිව්වා වගේ නේ අපිට ඒත් එක්කම වික්‍රම මැසේජ් එකක් දාලා තිනවා. මේ ප්‍රමාද වෙලා තමන්ගේ ආදරය තෝරගත්තු නිසා අද හොඳින් ඉන්නවා කියලා. බලන්න දැන් මොන ටොපික් එක ගෙනවත් අර මැක්කගේ කතාව වගේ තමයි. කොහොම කරත් ආදරයෙන් ප්‍රේමයෙන් තමයි නවතින්නේ. දැන් ප්‍රේමයේ ආදරය ගැන කතා කරනවානේ අපේ ඩ්‍රීම් නයිට් එකේ නේ. දැන් ලන්ච් බ්‍රේක් එකකටත් කට්ටිය කියන්නේ ප්‍රේමයේ ආදරය ගැන. කොහෙන් ගියත් ප්‍රේමයේ ආදරය ගෑවෙනවා. එහෙම තමයි නේ. අර ප්‍රේමයෙන් තොර ලෝයක් නෑ වගේ. ඔක තමයි ප්‍රශ්නේ හිතවතුනි. අපි යනවා සිතක කොහේ තිබුණාදෝ ආදරේ තරත් ආදරේ. හැමතරම ආදරය තමයි ඉතින්නේ. මොනව කරන්නේද? වෙලවදවල් එකයි විනාඩි 45යි හිතවතුනි.

0: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත්ගොඩ චානික බ්‍රස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් උතුලො සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චානික බ්‍රස් ස්ටේනස් නුවර පාර කිරිපත්ගොඩ.
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
3: එව මෙහෙව
4: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
0: සතිය දවස් පහේම දවල් දෙකට
6: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
8: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
9: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
10: Welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasarein padana gannatu padan ganna satiya dawas pahema udeyata.
11: The welcome show.
0: Anugrahaya.
12: Inna

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

වෙලාව දවල් එකයි විනාඩි 52යි හිතවතුණු. එහෙනම් ඉතින් යන්න වෙලාව තමයි උදා වෙලා තියෙන්නේ. සින්දු කැපේ අහන්න පුළුවන් වාට ඊළඟට. එහෙනම් අර කිව්ව දේවල් පුළුවන් නම් මතක තියාගන්න, කැමති නම් පිළිපදින්න කියලා අපි යන්න තමයි හදන්නේ හිතවතුණි. දවස පුරාවට සුපිරි රේඩියෝ අහගෙන ඉන්න අපිට කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම බොහොම ස්තුතියි. Thank you so much. Thank you very much හිතවතුණි. එහෙනම් අපි ගිහින් එනං සතුටින් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක් මං මැක්. හෙට එනවා දවල් 12ට TikTok live එකයි, radio live එකයි දෙකම.

சுனவையை துண்டு சுப்ரீம் ரேடியோ.

0: ජීවිතේ හරි ලස්සන වෙන්නේ අතහරින්න අමාරු තැන් දහහක් තියෙද්දිත් අත් නොහැර ඉස්සරහටම ගියොත් විතරයි. සිහි නැතින නැජක් නැහේ දවසකට පාර කියන්නේ එන්නේ සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: පැඩි පැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
0: සියක්ම ඔබ යකේ.
1: අංක දෙකක් ගැලපුණාම.
0: රුපියල් 1000ක් නැතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
0: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අප අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි සෙල් ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සාගම්පුල
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ ක්‍රමයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාමික බ්ලස් ටීනස් සම්වීරු දොරලු පිත්තල පහන් උතුලෝ සිරුම පිත්තල අවශ්‍යතා වැන්බෙනුවෙන් චාමික බ්ලස් ටීනස් නුමර පාල් කිරිපත් ගොඩ
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නත්. හරියට දාගන්නකෝ.
0: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina wenna ආසාවෙන් පටන් ගන්න දු පටන් ගන්න. සතියේ දවස් පහේම උදේ හතට. Welcome show.
1: අනුග්‍රහය.

0: එක්වන්
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. 89.1 89.3
3: සුපර්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලී කොරෝනා ගොඩ ටිකට් ටිකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සැකන්නේ නැහැ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂි විදියට. අයියා අපිට ටිකට් දෙකක් ජුවැලට.
3: විතරට උදවියමයි හිතේ. අනේ මල්ලී අපිට කහට ගස් දිගිරියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දුවම දානවා නම් චුට්ටක් අපිට ගැළපෙන දාන්න හරිද?
1: හරි ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: මොන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
7: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ආයෙත් හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
8: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
9: ටෙම්පෝ ටවුන්
8: with Ashi.
10: The welcome show.
11: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෙරතුන.
12: ජපානයේ තේරුවා චාවට හරි අපූරු මේ සංස්කෘතික සම්ප්‍රදායක්. ඒ තමයි ඕ සෝජේ, හැමෝම අගේ කිරීමට ලක් කරන සම්ප්‍රදායක්. ඕ සෝජි කියන වචනේ තේරුම තමයි චාවර මේ මහා පිරිසුදු කිරීම කියලා කියන්නේ. ජපානයේ බොහෝ පාසල්වල පිරිසුදු කිරීමේ සේවකයන් නැති තරම් චාවර. සෑම දිනකම පාසල් කාලයේ අවසානයේදී විනාඩි 15-20ක් වගේ සිසුන් සහ ගුරුවරුන් එකතු වෙලා පන්තිකාමර, කොරිඩෝ, ක්‍රීඩාංගන, වැසිකිළි පවා පිරිසුදු කරනවා. මේක හැමෝමත් එක්කම එකතු වෙලා කරන දෙයක්. ජපානයේ හැම දෙයකටම ගරු කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැම වෙලාවකම තමන්ගේ කොන්ද පාත්ක ලන්නේ මිනිසුන්ට ගරු කරනවා.
13: අපි වඳිනවා ඉතින් ওই ඡන්ද කාලයට එහෙම නේද? එයාලා අපිට වඳිනවා, අපි එයාලට වඳිනවා.
12: අපි එයාලට වඳිනවා.
8: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
10: The welcome show.
8: Supreme Radio. Make a superior.

0: ඉන් රේඩියෝ පෙරදිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුළුබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔය කොච්චර දේවල් හිටියත් කොන්නෙකට අවල් පුරා ගන්න නෑ
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: කාලේ වැලි තලාවෙන් වැසෙකියත්

0: ආරු සිතුවිලි සිතුවම් කරන ඩ්‍රීම් නයිට්
1: සතියේ දවල් රාත්‍රී 7ට අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කම්පනි කෝටි 8 NLV දනවිත හනෙතරයි රුපියල් කෝටි 13.98 ඉක්මවු දෙවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දෙවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තමනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුනි ඇසෙන ඔබතුම තන් සොයා උතුම් නම සත්‍යයක්
0: Travel with Supreme
1: සතේ දවස් පහේම The Welcome Show අහන්න
0: අසුනාවේ එක Supreme Radio

0: A su nave ahí tú. Supreme Radio. Maggie Hunter. Maggie Hunter.
1: ජීවිතේ හරි ලස්සන වෙන්නේ අතහරින්න අමාරු තැන් දහහක් තියෙද්දිත් අත් නොහැර ඉස්සරහටම ගියොත් විතරයි. සිහි නැතින නැජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අප අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ලිච්චෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ උසස් තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි සල්ජාලය කසාකල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවල ගනේ මුල්ල නාරම්ම සාගම්පුල පෙරදිකාර සඳුදා
1: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදල පෙර ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන
2: ජපානයේ තියෙනවා චාවට හරි අපූර්ව මේ සංස්කෘතික සම්ප්‍රදායක්. ඒ තමයි ඕ සෝජි හැමෝම අගය කිරීමට ලක් කරන සම්ප්‍රදායක්. ඕ සෝජි කියන වචනේ තේරුම තමයි චාවර මේ මහා පිරිසුදු කිරීම කියලා කියන්නේ. ජපානයේ බොහෝ පාසල්වල පිරිසුදු කිරීමේ සේවකයන් නැති තරම් චාවර. සෑම දිනකම පාසල් කාලයේ අවසානයේදී විනාඩි 15ක් 20ක් වගේ සිසුන් සහ ගුරුවරුන් එකතු වෙලා පන්ති කාමර, කොරිඩෝ, ක්‍රීඩාංගණ, වැසිකිළි පවා පිරිසුදු කරනවා. මේක හැමෝමත් එක්කම එකතු වෙලා කරන දෙයක්. ජපානයේ හැම දෙයකටම ගරු කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැම වෙලාවකම තමන්ගේ කොන්ද පාත්ක ලන්නේ මිනිසුන්ට ගරු කරනවා.
3: අපි වඳිනවා ඉතින් ওই ඡන්ද කාලේට එහෙම නේද? එයාල අපිට වඳිනවා, අපි එයාලට වඳිනවා.
2: අපි එයාලට වඳිනවා.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට

0: සුදුසුම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෞචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සහ දම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0112.
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු ඉස්සරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නෑනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: ටෙම්පෝ ටවුන්
3: with Ashi.
5: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට තනක් නෑනේ.
2: ඇයියනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැසෙන්න තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
6: මේ කොටම සතියේ දින 5ක් උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම්

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහත්තර අපිත්තල බාණ්ඩ කරමේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස්ටීන සරුවේරෝ දොරලෝ පිත්තල පහන් නැතුලෝ සිල්බ පිත්තල අවශ්‍යතා වැන්වෙනුවෙන් චාලික බ්‍රස්ටීන නුමර පාල කිරිපත් ගොඩ
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එක්කම රූටින් එක
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පැටලා පේන්නත් හරියට දාගන්නකෝ
4: Welcome show කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන හිමාවෙන ආසාවෙන් පටන් ගන්න උදෑසන සතියේ දවස් පහේම උදේ හතට Welcome show
1: අනුග්‍රහය
4: වාර්තා

0: මෙල්ටෝල් හිසරදය උන සෙන් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.

0: සැන්දෑවක් වෙලාව හවස හතරයි. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තිබුණ කෝටි 8 NLB තනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පොළ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාමික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතා වෙනුවෙන් චාමික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
0: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම්ම යම සංචාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

89.1 89.3 Supreme Radio.

0: තුන සුප්‍රීම් රේඩියෝ නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ
3: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
5: එම මෙහෙම
6: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
7: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
4: ඈ හැබෑවට
8: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
9: ඇතින් ඈතර අධිවේගී මාර්ගවල ගියට කවක් නැහැ සීට් බෙල්ට් දාගෙන යන්න. පස්සේ නිකන් අසාධාරණයක් වුණා. ඕවා මේවා නිකන් කතන්දර කියන්න ලෑස්තිෙන්න එපා.
8: කොච්චර මිනිස්සුන් හදන හදද ඉතින් වැඩක් නැහැ. මොනා හරි දැක් කරගන්නව තමයි.
9: මේ පයින් යන අපිට නම් මොන සීට් බෙල්ට්ද නේ.
8: හැබැයි පයින් යන අපිට ආවම සමහර කාර සීට් බෙල්ට් දාගන්න බැනවා. ඉතින් කොහෙවත් නැති වාහනේ ඇවිල්ලා අපේ ඇඟේ පතිත වෙයි.
9: ඊලෙන්න පුළුවන් වගේ තටු දෙකක් තමයි හේ කරගන්න.
8: මංකෙන් පයින් යන හැමෝටම ජෙට් එකක් දෙන්න වෙනවා.
9: ඒත් විතරයි අඩු වෙලා තින්නේ. ඉතුරු ඔක්කොම අපිට තියෙනවනේ.
8: ඔක්කොම තියෙනවා.
0: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show 89.1 Supreme Radio Supreme Radio මේක සුපිරියක්

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට
3: පිටරට උදවියමයි හිතේ අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
0: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
4: The Welcome Show.
2: අනුග්‍රහය.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
4: ලොව සුන්දරතම පාරාදීසේ
5: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම සත්‍චාරයක්
4: Travel with Supreme
5: සතිය දවස් පහේම
6: The Welcome Show අහන්න
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
8: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
9: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The Welcome Show.
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
4: The Welcome Show.
9: Anugrahaya.
11: Wartha pita wartha kabana koti yate NLB tanade tahane nuthrayen rupiyal koti 13.9 ikma u dawanta supiritaya galaba dimin rathi sangwardaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane biladigena obat koti patiye kuwanna
12: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
0: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 512
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස් ස්ටේනස් සරුවේරෝ දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
3: The Welcome Show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: ඇති ඇත අධිවේගී මාර්ගවල ගියට කවක් නෑ සීට් බෙල්ට් දාගෙනයන් පස්සේ නිකන් අසාධාරණයක් වුණ ඕවා මේවා නිකන් කතන්දර කියන්න ලෑස්තින්න එපා.
6: ඔච්චර මිනිස්සුන් හදන්න හදද ඉතින් වැඩ නෑ මොනාහර දැක් කරගන්නව තමයි.
5: මේ පයින් යන අපිට නම් මොන සීට් බෙල්ට්ද මේ?
6: හැබැයි පයින් යන අපිට ආවම සමහර කාර සීට් බෙල්ට් දාගන්න බෑනවා. ඉතින් කොහෙවත් නැති වාහනේ ඇවිල්ලා අපේ ඇඟේ පතිත වෙන්නේ.
5: ඉගිලෙන්න පුළුවන් වගේ තටු දෙකක් තමයි ඒ කරගන්නේ.
6: මං කියන්නේ පයින් යන හැමෝටම ජෙට් එකක් දෙන්න ඕනේ.
5: ඒත් විතරයි අඩු වෙලා තින්නේ. ඉතින් ඔක්කොම අපිට තියෙනවනේ.
6: ඔක්කොම තියෙනවා.
7: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show. 89.1 89.3 Supreme Radio.
7: Supreme Radio. මේක සුපිරියක්.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

0: Supreme Radio. ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩේ තහනිය නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබ කෝටිපතියෙකු වන්නේ.
3: පෙරලිකාර සඳුදා.
4: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
3: සුවබර අඟහරුවාදා.
5: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
3: හැඩකාර බදාදා.
6: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
3: රසපිරි බ්‍රහස්පතින්දා.
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල.
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට 89.1 89.3 Supreme Radio.

0: සුබ සන්ධ්‍යාවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුන කෝටි 8 NLB තනඩ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙ පිලේ පොළොවේ පලේ

0: 89.3 සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයින් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවත් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මම වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තටම මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
1: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
2: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
3: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
5: සුවඳ දැනි දැනි දැනෙනවා.
6: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
0: සතියේ දිනවල රාත්‍රී 7ට
7: අනුග්‍රහය.
8: වාර්තා පිට වාර්තා සම්බන්ධ කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
9: 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: එව මෙහෙව
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දහවල් දෙකට
8: සින්දු කපේ විත් නිමේෂා The Welcome Show. ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පැතුන.
9: ඇතින් ඈතර අධිවේගී මාර්ගවල ගියට කවක් නැහැ. සීට් බෙල්ට් දාගෙන යන්න. පස්සේ නිකන් අසාධාරණයක් වුණා. ඕවා මේවා නිකන් කතන්දර කියන්න ලෑස්ති වෙන්න එපා.
7: කොච්චර මිනිස්සුන් හදන හදද ඉතින් වැඩක් නැහැ. මොනා හරි දැක් කරගන්නව තමයි.
9: මේ පයින් යන අපිට නම් මොන සීට් බෙල්ට්ද මේ?
7: හැබැයි පයින් යන අපිට ආවම සමහර කාර සීට් බෙල්ට් දාගන්න බෑනවා. ඉතින් කොහෙවත් නැති වාහනේ ඇවිල්ලා අපේ ඇඟේ පතිත වෙන්නේ.
9: ඊලෙන්න පුළුවන් වගේ තඩු දෙකක් තමයි ඒ කරගන්නේ.
7: මං කියන්නේ පයින් යන හැමෝටම ජෙට් එකක් දෙන්න වෙනවා.
9: ඒ විතරයි අඩු වෙලා තින්නේ. ඉතින් ඔක්කොම අපිට තියෙනවනේ.
7: ඔක්කොම තියෙනවා.
8: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.

0: සුප්‍රීම් රේඩියෝ නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනු. කිරිබත්ගොඩ, චාමික බ්‍රාස් ස්ටේනස්, සරුනේරු, දොරලෝ, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාමික බ්‍රාස් ස්ටේනස් නුවරපාල කිරිබත්ගොඩ.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
5: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The welcome show.
7: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padala gannatu padan ganna satiya dawas pahema ude hatata
6: The welcome show.
5: Anugrahaya.
8: Wartha pita wartha kabani koti ate NLB danade tahane luturaiye rupiyal koti 13.9 ata ikma u dæwanta supiritaya galaba dimin rathi sangvardhaneta dæwanta shaktiyak wemin obat dinawa ratak dinawana jathiye mahatana sampatha dana nidahane biladigena obat koti patiye kuwanna
9: Meltol hisarathaya una sempra ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: මේ හිත්වල ආදරය උතුරන්න තියෙනවා. අපි වහගෙන ඉන්න හැම කෙනෙක්ටම ඒ විදිහෙම හදවතක් තියෙනවා කියලා අපි හොඳාකාරවම දන්නවා. තමන්ගේ ජීවිතයේ තියෙන ඒ ආදරය පුද කරන්න නැතුව ගොඩාක් තනිකමෙන් පාළුවෙන් කාලය ගත කරන මිනිස්සු අපිත් එක්ක මේ කාල සීමාව තුළදී හරි ආදරණීය විදිහට තමගේ ජීවිතයට ආදරයක් හොයනවා. ඒ අය අපිට වටිනවා. අපි ඉන්නවා එයාලගේ තනිකම පාළුව මේ හැම දෙයක්ම මකන්න. ඔයාලගේ ආදරයට කවදාවත් වටිනාකමක් ලැබෙන නැත්තම් අපි ලැහැස්ති ඒ වටිනාකම අදත් ආදරණීයව ඔයා වෙනුවෙන් ලබා දෙන්න. එන්න මේ පැත්තට පටන් ගන්නයි ලැස්ති වෙන්නේ සුපුරුදු පරිදි ආදරය ගැන ආදරෙන් කතා කරන්න මේ ඩ්‍රීම් නයිට්.
1: ආදරය කියන්නේ ඇත්තටම අපි බලාපොරොත්තු වෙන දෙයක් නේ හසිත. තප්පරෙන් තප්පරේ අපි හොයන්නේ ආදරය. අපිට ඕනේ ආදරය. අපි ආදරය කරන කෙනාගෙන්, එවැගේම අපේ පවුලේ අයගෙන්, සහෝදරයින්ගෙන් අපි හැම තප්පරේම හොයන්නේ ආදරය තියෙන උණුසුම. ඉතින් ඒ ආදරේ වටිනාකම ගැන මං හිතන්නේ ඔයා තරම් දන්න වෙන කෙනෙක් නෑ. එහෙමනම් ඒ වටිනාකම අද අපි කතා කරමු. ආදරේ ගැන ඕන තරම් දේවල් තියෙනවා කතා කරන්න. ආදරේ කියන්නේ අකුරු හතරක පුංචි වචනයකට නෙවෙයි. ඊට වඩා ආදරේ ඇතුලේ ලොකු කතාංගයක් තියෙනවා අපිට කතා කරන්න. දිගටම ඔය විදිහට මහගෙන හිටියොත් ඒ කතා ඔක්කොම අපිට කතා කරන්න පුළුවන්. අහගෙන ඉන්න ඔය මෙහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනීෂා.
0: මම හසිතා.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා.
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩේකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
6: ඇතින් ඈත අධිවේගී මාර්ගවල ගියට කවක් නැහැ. සීට් බෙල්ට් දාගෙන යන්න. පස්සේ නිකන් අසාධාරණයක් වුණා. ඕවා මේවා නිකන් කතන්දර කියන්න ලෑස්ති වෙන්න එපා.
7: කොච්චර මිනිස්සුන් හදන හදද ඉතින් වැඩක් නැහැ. මොනා හරි දැක් කරගන්නවම තමයි.
6: මේ පයින් යන අපිට නම් මොන සීට් බෙල්ට්ද මේ?
7: හැබැයි පයින් යන අපිට ජාමර සමහරකට සීට් බෙල්ට් දාගන්න බෑනවා. ඉතින් කොහෙවත් නැති වාහනේ ඇවිල්ලා අපේ ඇඟේ පතිත වෙයි.
6: ඊලෙන්න පුළුවන් වගේ තඩු දෙකක් තමයි හේ කරගන්න.
7: මං කියන්නේ පයින් යන හැමෝටම ජෙට් එකක් දෙන්න වෙනවා.
6: ඒත් විතරයි අඩු වෙලා තින්නේ. ඉතින් ඔක්කොම අපිට තියෙනවනේ.
7: ඔක්කොම තියෙනවා.
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
5: Travel with Supreme.
8: සතියේ දවස් පහේම
9: The Welcome Show අහන්න.
0: Supreme Radio.

0: 89.1 89.3 Supreme Radio
1: Vyedang දැන් අපි පාරට බැස්සොත් එහෙම කොයි තරම් වියදම් ගොඩක් අපේ ජීවිතේ තියෙනවද? ඉතින් නිකන් අපිට පාරට බැහැලා එන්න බෑ, අනිවාර්යෙන් අපිට වියදමක් හමු වෙනවාම තමයි පාරට බැස්සොත්
2: එහෙම. අනිවාර්යෙන්ම අපිට වියදම් කරන්නත් හිතෙනවා හසිත.
1: අනිවාර්යෙන්. ඉතින් අද වියදමට ගැළපෙනම කෙනෙක් ඉන්නවා. ඔයාලඟ තියාගන්න ඕනේ කෙනෙක්. ඒ තමයි අද සම්පත. දැන් මේ අද සම්පත ගැන තමයි මේ කියන්න ලෑස්ති වෙන්නේ. මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකයන් තෝරා ගන්න ලබන්නේ. දැන් මහජන සම්පත විතරක් කරන් මදි. දැන් ඔන්න අද සම්පත ලොතරැය ගත්තොත් දැන් මහජන සම්පත ගත් කෙනෙක් වුණත් මේ අවස්ථාව හිමි කරගන්න හැකියාවක්
2: තියෙනවා
1: මහජන සම්පත තුලේ. ඉතින් අද සම්පතේ ජයග්‍රාහි ත්‍යාග රටාව ගැන තමයි මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදලක් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනකොට අවසාන අංක 4 ගැළපීමෙමුත් රුපියල් 50,000ක මුදලක් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා.
2: ඔව් හසිත, ඒ විතරක් නෙවෙයි, අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගි ඔයාට දිනා ගන්න පුළුවන්කම ලැබෙනකොට අනිකුත් සිස්සු ත්‍යාගත් එක්ක ඔයාට අද සම්පත ලොතරැය හරහා ත්‍යාග ගණනාවක් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ මතක් කරන්නේ අද වියදමට ලැබෙනම අද සම්පත ලොතරැය ගැන වැඩි වැඩියෙන් මිලදී ගන්න. අනිවාර්යම මිලදී ගත්තොත් ඔයාගේ සම්පතත් ඔන්න ලබා ගන්නවට දැන් අවස්ථාව තියෙනවා. එහෙමනම් මතක තියාගන්න, ජීවිතයේ සිහිනයට වසනා වේ ආශිර්වාදය හැමදාමත් අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
3: මතකයන් ඔබේ සිතේ තබාගෙන
4: Dream Night Supreme Radio.

0: කාලය කියන්නේ හරිම වේගයෙන් ගෙවිගෙන යන දෙයක්. එක්තරා කාලයකදී හසිත අපිට දැනෙනවා අපේ ජීවිතේ තනියම දරාගෙන යන එක අපිට කරන්න බැරි හරි අමාරු දෙයක් කියලා. හැබැයි අමාරුවෙන් හරි ඒ කාල පරිච්ඡේදය ගෙවලා ඉවර වුණාට පස්සේ අපිට තවත් කාලයක් ගත වෙනකොට තේරෙනවා මේ හැම දෙයක්ම තනියම දරාගෙන ඉස්සරහට යන එක හරිම ලේසියි කියලා. ඇත්තටම කාලය කාලෙන් කාලයට අපිට උගන්වන්නේ හරිම අමුතු පාඩම් හසිත.
1: කාලය අපිටත් නොදැනීම ගත වෙන වේගය ගැන අපි කතා වෙනවා නිතරම. කාලයත් එක්ක අපි ආදරේ විවිධ පැතිකඩ යන පසු කරනවා. කාලය කියන්නේත් ඉගැන්වීමක්. ශක්තිමත් මිනිස්සෙක් වගේම දුර්වල මිනිස්සෙක්ව බිහි කරන්න ඒ කාලය ඉවහල් වෙනවා. මේ කාලය තුලදී අපි තනියම දරාගත්තු තැන් තමයි වැඩිපුරම තියෙන්නේ. මේ දෙයට හුරු වුණු කෙනෙක්ට ඇත්තටම තනියම දරාගෙන ඉස්සරහට යන එක තමයි තමන්ට කරන්න තියෙන පහසුම දේ කියලා දැනෙන්න පුළුවන්. මොකද තමන්ව තේරුම් ගන්න පුළුවන් හොඳම කෙනා වෙන්නේ තමන්ම තමයි.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගයේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
1: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධානයේ ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාදගෙන මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතේට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුති ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් දෙක තුනක් ගන්නවා ටවුන් එකේ. එහෙම අරගත්ත එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැනේ. ඒකින්ද රුපියල් 40කට ලිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත්ගොඩ චාන්නික බ්‍රාස් ස්ටේනස් සරුවේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත්ගොඩ.
3: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
4: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියා.
2: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
4: FIFA World Cup 2026 තරඟ විස්තර.
5: 2026 FIFA ලෝක කුසලාන පාපන්දු සැණකෙළියේ අද දිනේ පිටියෙන් වාර්තා වූ ප්‍රතිඵල සැබවින්ම ප්‍රේක්ෂකයන් දැඩි කුතුහලයකට පත් කිරීමට සමත් වුණා. ඒ පැවැත්වුණු තරඟ තුනම ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමගින් පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ සියටල් ස්ටේඩියම් හිදී අද අලුයම 12:30ට ජී කාණ්ඩෙන් ඇරඹුණු පළමු මහා සටන දෙසට. යුරෝපයේ බලවත් බෙල්ජියම සහ ඊජිප්තුව කරට කර සටනක නිරත වුණා. අවසාන තත්පරය දක්වාම අතිශය තියුණු මුහුණුවරක් ගත් මේ මහා ගැටුම අවසානයේදී නිමාවටපත් වුණේ ගෝල 1-1 ලෙස සමතත්වයෙන්. 3:30ට මියාමි ස්ටේඩියම් හිදී එච් කාණ්ඩය යටතේ පැවැත්වුණු ලතින් ඇමරිකාවේ ප්‍රබල උරුගුවේ කණ්ඩායම සහ සෞදි අරාබිය අතර තරඟයත් ගෝල 1-1 ලෙස සමතත්වයෙන් අවසන් කර ගැනීමට කණ්ඩායම් දෙකම සමත් වුණා. එපමණක් නෙවෙයි, අද උදෑසන 6:30ට ලොස් ඇන්ජලිස් ස්ටේඩියම් හිදී වාර්තා වුණේ ඊටත් වඩා දරුණු ප්‍රහාරාත්මක පාපන්දු රටාවක්. නැවතත් ජී කාණ්ඩයේ උණුසුම වැඩි කරමින් ප්‍රබල ඉරානය සහ නවසීලන්තය අතර පැවැත්වුණු මේ මහා සටනයේදී කණ්ඩායම් දෙකම පිටිය පුරාම දක්ෂතා දක්වන්න සමත් වුණා. ප්‍රේක්ෂකයන් මවිත කළ මේ සුපිරි සටන අවසානයේදී නිමාව දුටුවේ ගෝල 2-2 ලෙස සමතත්වයකින්. අද දිනේ පැවැත්වුණු මේ තරඟ තුනම මේ විදිහට ජයපැරදුමෙන් තොරව අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු සටහන දැන් තවත් සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබෙනවා. හෙට, ඒ කියන්නේ ජූලි 17 වෙනිදා, ලෝක කුසලාන පිටියේ හොල්ලන්න නියමිත තවත් දැවැන්ත තරඟ පහක් පැවැත්වීමට නියමිතයි. හෙට දිනයේදී පාපන්දු ලෝකයෙන් දැවැන්තීන් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ සහ ලියොනල් මෙසීගේ ලෝක කුසලාන තරඟාවලියේ පළමු පිටියට පිවිසීම සිදුවීමට නියමිතයි. හෙට අලුයම 12:30ට ප්‍රංශය සහ සෙනගාලය අතර සටන නිව්යෝක් නිව්ජර්සි ස්ටේඩියම් හිදී ආරම්භ වීමට නියමිතයි. ඉන් අනතුරුව අලුයම 3:30ට ඉරාකේ සහ නෝර්වේ කණ්ඩායම බොස්ටන් ස්ටේඩියම් හිදී එකිනෙකා හමුවනවා. හෙට උදෑසන 6:30ට ලෝක පූජිත ක්‍රීඩක ලියොනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ආජෙන්ටිනාව සහ ඇල්ජීරියාව කැන්සාස් සිටි ස්ටේඩියම් හිදී එකිනෙකා හමුවීමට සූදානම්. උදෑසන 9:30ට ඔස්ට්‍රියාව සහ ජෝර්දානය අතර තරඟය සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ඒරියා ස්ටේඩියම් හිදී පැවැත්වෙනවා. එමෙන්ම හෙට රාත්‍රී 10:30ට සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන පෘතුගාලය සහ කොංගෝ රාජ්‍ය හුල්ස්ටන් ස්ටේඩියම් හිදී මුහුණට මුහුණලා තරඟ වැදීමට නියමිතයි.
2: පාප පන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳ සිටින්න අප සමග.
6: 89.1 89.3 Supreme Radio.

0: මනිෂා මම මේ උදව් ගන්න හදන්නේ අපිව අහගෙන ඉන්න අයට කියලා මේ නිධානයක් ගොඩ දාන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ නීත්‍ය අනුකූල නිධානයක් හරි. මේ නීති විරෝධී දෙයක් නෙවෙයි. මේ බය වෙන්න එපා. මේ කියන්න ලෑස්ති වෙන්නේ නීත්‍ය අනුකූල නිධානයක් ගැන.
1: ඒක තමයි මම මේ කල්පනා කරේ එකපාරට මොකද නීති විරෝධී වැඩක්ද මේ කරන්න ලෑස්ති වෙන්නේ කියලා නෑනේ. හරි.
0: අපි මේක මේ උදව් ගන්න ඕනේ නෑ. දැන් Tamanටම මේ නිධානය හිමි කරගන්න හැකියාවක් තියෙනවා. ධන නිධානයේ ලොතරැයි පතක් අරගත්තොත්
1: එහේ.
0: ඔන්න දැන් මේ ලොතරැයි ගැන තමයි කියන්න ලෑස්ති වෙන්නේ. ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතික මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු කරලා හමාරයි. මේ අවුරුද්දේ මැයි මාසේ 29 වෙනි සිකුරාදා දිනේදී කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩ රටින් බිහි කරන්න ධන නිධාන ලොතරැයි පත තුළින් හැකියාවක් ලැබලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට.
1: ඔව් ඒ වගේම තමයි හසිත තවත් මතක් කරන්න ඕන විශේෂ කාරණා ගොඩක් තියෙනවා. දැන් දශක 6කට වඩා වැඩි කාලයක් අපේ රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා කියලා කියන්නේ ඒක ඇත්තටම ලේසියෙන් කෙනෙක්ට කරන්න පහසු දෙයක් නෙවෙයි හසිත. හැබැයි ඒ වැඩේ හරිම ලස්සනට පිළිවෙලට හැම වෙලාවෙම කරපු එකම කෙනා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් ඔන්න ජාතික ලොතරැයි මණ්ඩලය සතියේ දින 7ම දිනුම දින ධන නිධාන ලොතරැයි අලවිය තුලින් ඍජුවම අපේ රටේ ඒකබද්ධ අරමුදලට දායකත්වය සපිනවා. ඒ කියන්නේ ඉතින් අපි නොදැනුවත්වම අපි අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබා දෙනවා කියන කාරණාව. එහෙමනම් ඉතින් තවත් බල බල ඉන්න එපා. දකින දකින තන බලන බලන තන ධන නිධාන ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදීගෙන මේ ජුනි මාසයේදී ඔයත් කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙනකමන් සුපුරුදු තෑගි රටාවට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාව හිමි කරගන්නත් මතක තියාගන්න කියන දේ මතක් කරනවා. ජාතික මහා ධන සම්පත ධන නිධානය ඔයත් වැඩි වැඩියෙන් මිලදී අරගෙන ඔයාගේ කෝටිපති හීනියත් හැබෑ කරගන්න කියනකොට මතක තියාගන්න ඕනේ තවත් දෙයක් තියෙනවා. ඒ තමයි ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය හැමදාමත් ඔයාගේ ළඟට අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
2: Dream Night Supreme Radio.

හෝරාවක්ම ගත වෙලා අපිට අලුත් හෝරාවකට යන්න වෙලා ඇවිල්ලා. රාත්‍රී 10 වෙනකන් අපිට හත දවසේදීත් කාලය වෙන් වෙලා තියෙනවා. තවත් හෝරා දෙකක්ම අපිට ආදරය ගැන ආදරෙන් කතා කරන්න ඉතිරි වෙලා තියෙනවා. ලස්සන ගීත අතරේ අපි අතරමං වෙනවා. අද දවසේදී අපිට ආදරය ගැන ගොඩාක් කාරණා ගැන කතා කරන්න තියෙනවා. ඔයාගේ ජීවිතයේ ඇති හරි ලස්සන තැන්, හරි සුන්දර තැන් අපි කැමති ඒ දේවල් අහන්න. ඒ දේවල් තුනින් මුළු ලෝකෙටම ඇහෙන්න හරි ලස්සනට ඔයාගේ ආදර කතාව ගැන කියන්න. ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510ට. ඒ වගේම ඔයාට පුළුවන් මේ පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0718 893 893ට. ආදරේ පිරුණු ගීත අතර තනිවෙන් ඒ තනි වුණු තැන්වල ආදරය ගැන නිර්වචන ගොඩනගන්න අද රාත්‍රියේදීත් අපි මේ රාත්‍රිය උදාහරණයක් කරගමු. කාල සීමාව අපි උපයෝගී කරගමු. එන්න අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ලෑස්ති ඔයා ළඟින් ඉඳා ඔයා කියන ඔයාගේ කතාව ගැන හරි ආසාවෙන් අහගෙන ඉන්න. එන්න අලුත් හොරාවකට මේ විදිහට යන්න ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්න 89.1 89.3 මේ සුප්‍රීම් රේඩියෝ Dream Night.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩ වෙන්න ගොඩ වෙන්න ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනා ගල් ටිකට් ටිකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ජුවැලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලියෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් with me back.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The welcome show.
7: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patala gannatu patan ganna satiya dawas 5ema udey 7ට
6: The welcome show.
2: අනුග්‍රහය.
8: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1 89.3 Supreme Radio.

0: දැන් වෙලාව රාත්‍රිය 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ආදරය ගැනමනේ කතා කරන්නේ. පුංචි ප්‍රශ්නයක් අහන්නද?
1: අහන්න බලන්න.
0: අපේ ජීවිතය ඇතුලේ අපේ සමහර වෙලාවල් වලට අතරමං වෙන්නේ හරිම තැන්වල දාසිත.
1: නෑ, මේ ජීවිතේ අපි අතරමං වෙන තැන් අපිට හිතා ගන්න බෑ. අපි අතරමං වෙන තැනවත් අපිට හිතා ගන්න බැරි තැන්වල තමයි අපි ආතරේදී අතරමං වෙන්නේ. ඉතින් අපිට ජීවිතේ හිතා ගන්න පුළුවන් නම් අපි අතරමං වෙන්නේ මේ තැන්වල කියලා අපිට ආතරේ නාමෙන් ආයෙත් හරි පාර හොයාගෙන ජීවිතේ පටන් ගන්න පුළුවන්. නමුත් ඒක හරි අමාරු දෙයක්.
0: අනිවාර්යෙන්ම ඒක හරි අමාරු දෙයක්. ඔයා කිව්වා වගේ මහසිත, අපි සමහර මිනිස්සු අතරේ සමහර සම්බන්ධතා ඇතුලේ ප්‍රශ්න ඇතුලේ හරි හරියට අතරමං වෙනවා. හැබැයි මේ හැම දෙයක් ඇතුලේම අපි අතරමං වෙන්න ඕනේ අපිව වටින තැන්වල විතරමයි. එහෙම නැති වුණොත් අපිට සිද්ධ වෙන්නේ අපිටත් නොදැනීම යනතනක් නොදැනීම අතරමං වෙන්න. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ අතරමං වෙනවනම් තැනක අපිව වටින තැනක අතරමං වෙන්න අපි මතක තියාගන්න ඕනේ. එහෙම නේද?
1: මේ ලෝකේ කිසිම කෙනෙක් අතරමං වෙන්න හොඳ නෑ මනීෂා. අතරමං වෙලා කියන්නේ අසලනකමක්. විවිධාකාර මොහොතවල් ඇතුලේ අතරමං වුණු මිනිස්සු ආයෙත් හරිපාර හොයාගෙන එන්න කොයිතරම් මහන්සි වෙනවද? සමහර අය අතරමං වුණු තැන ජීවත් වෙන්න සුදුසු පරිසරයක් හදා ගන්නවා. අපි අතරමං වෙන්නේ අපි නොහිතන තැන්වල. අපි කැමති අපි හදවතින්ම ආදරය කරන කෙනා ළඟ අතරමං වෙන්න. මොකද අතරමං වෙලා අපි ආදරේ විඳින්දි එයා අපි හරිපාරෙන් පරිස්සමෙන් එක්කන් යාවේ. හැබැයි අවධානයෙන් අතරමං වෙන්න අපිව වටිනවා යයි හැඟෙන ඒ ආදරණීය තැන්වල.

0: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Ashi.
4: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
0: ඇතින් ඈත අධිවේගී මාර්ගවල ගියට කවක් නැහැ. සීට් බෙල්ට් දාගෙන යන්න. පස්සේ නිකන් අසාධාරණයක් වුණා. ඕවා මේවා නිකන් කතන්දර කියන්න ලෑස්තියෙන්න එපා.
5: ඔච්චර මිනිස්සුන් හදන හදද ඉතින් වැඩක් නැහැ. මොනා හරි දැක් කරගන්නව තමයි.
0: මේ පයින් යන අපිට නම් මොන සීට් බෙල්ට්ද මේ?
5: හැබැයි පයින් යන අපිට ආවම සමහර කාර සීට් බෙල්ට් දාගන්න බෑනෝ. ඒ ඉතින් කොහෙවත් නැති වාහනේ ඇවිල්ලා අපේ ඇඟේ පති තමයි.
0: ඉගිලෙන්න පුළුවන් වගේ තටු දෙකක් තමයි ඒ කරගන්නේ.
5: මංගෙන් පයින් යන හැමෝටම ජෙට් එකක් දෙන්න වෙනවා.
0: ඒත් විතරයි අඩු වෙලා තින්නේ. ඉතින් ඔක්කොම අපිට තියෙනවනේ.
5: ඔක්කොම තියෙනවා.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show 89.1 89.3 දිවයින පුරා සිසාරා

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: හසිත, මේ ලොතරැයි ලොව රජ කිරුල හම්බ වෙන්නේ කාටද?
2: ලොතරැයි ලොව රජ කිරුල කියපු ගමන් අපිට කෙනෙක්ව මතක් වෙනවා. දැන් දශක ගණනාවක් තිස්සේ අපිට මේ කෙනාව මතක් වෙනවනේ. මේ තමයි මහජන සම්පත. මහජන සම්පත තුළින් බිහි වෙන තවත් කෙනෙක් ගැන විශේෂ කාරණාවක් තමයි මේ කියන ලෑස්ති වෙන්නේ.
1: අනිවාර්යෙන්ම. ඉතින් ඔන්න මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්නාලාද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකෙන් තෝරා ගන්නු ලබනවා. එහෙමනම් ඉතින් දැන් මතක් කරන්න ලෑස්ති වෙන්නේ අද සම්පත ලොතරැයියේ ත්‍යාග රටාව ගැන ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑග දිනා ගන්න පුළුවන්කම ලැබෙනකොට අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑග දිනා ගන්න ඔන්න අද සම්පත ලොතරැයි හරහා ඔයාට අවස්ථාව තියෙනවා.
2: ඒ විතරක් නෙවෙයි, අවසාන අංක 3 ගැලපීමෙන් ඔන්න ඔයාට රුපියල් 4,000ක මුදලක් දිනා ගන්න පුළුවන්. මේ ඇතුළු සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැයි පත් හරහා ඔයාට වැඩි වැඩියෙන් ත්‍යාග දිනා ගන්න හැකියාවක් තියෙනවා. මේ මතක් කිරීම අද වියදමට ගැලපෙනම අද සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. ඉතින් ඔයාගේ හීන හැබෑ කරගන්න හැකියාවක් තියෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය සමග එකතු වෙලා හිටියොත් හොඳට මතක තියාගන්න.
3: මතකයන් ඔබේ සිතේ තබාගෙන
4: Dream Night Supreme Radio.

0: අපි හරි ආතරෙන් මේ හෝරාව ගත කරමින් ඉන්නේ. දෙවනි හෝරාවෙත් මැදට මේ විදිහට අපි ඇවිත් ඉන්නවා. ලස්සන ගීත අතරේ අපි ආතරයට නිර්වචන ගොඩනගනවා. මේ ගීත අතරේ අපි තනි වෙලා ඉන්නවා. ඉතින් මේ ආතරය ගැන නිර්වචන හොයාගෙන යන ගමනේ මතක් කරන්න විශේෂ කාරණාවක් ගැන තමයි මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ. දැන් පොසොන් පොහොය කියන එක ළඟ ළඟම එනවා. ඉතින් වෙසක් මාසේ අපි ඉවර කරලා පොසොන් පොහොය වෙනුවෙන් අපි සැදී පැහැදී බලාගෙන ඉන්නවා ඒ දවස එනකම්. ඉතින් සුප්‍රීම් රේඩියෝ අපි ලෑස්ති පුංචි පොඩිත්තන් වෙනුවෙන් මේ පොසොන් පොහොය වෙනුවෙන් අපි විශේෂ දෙයක් සිදු කරන්න. ඒ තමයි අපි තියෙන චිත්‍ර තරගයක්. මේ තරගේ තියෙන්නේ ඔයගේ පුංචි පැටියට, ඒ කියන්නේ මේ අම්මට තාත්තට තමයි අපි මේ විශේෂ කාරණාව කියන්නේ. ඔයගේ පුංචි පැටියට, ඒ කියන්නේ අවුරුදු 12න් 15 ඔයගේ පුංචි පැටියට කියන්න පොසොන් පොහොය නිමිත්තෙන් එයාට දැන්නදී චිත්‍රයට නගන්න කියලා. ඔයාට උදව් කරන්න පුළුවන් ඔයගේ පැටියට මේ මේ අඳින්න කියලා, මේ මේ දේ අඳින්න කියලා. ඉතින් ඒ වගේම පුළුවන් ඒ චිත්‍රයේ ලස්සන ෆොටෝ එකක් අරගෙන අපේ වට්සප් අංකයට එවන්න. අපි අනගි අවස්ථාවක් ලබා දෙන ලෑස්තියෙන් ඉන්න අපේ වට්සප් අංකයයි අපි ඒ ලබා දෙන අවස්ථාව ගැනයි මනිෂ මතක් කරයි.
1: ඔව්, ඉතින් හසිත කියපු විදිහටම ඔයාගේ චූටි පැටියගේ ලස්සනම ලස්සන චිත්‍ර ෆොටෝ එකක් 0718 893 893 කියන අපේ වට්සප් නම්බරයකට එවන්න පුළුවන්. ඉතින් එහෙම එවලා මේ චිත්‍ර අතරින් ජයග්‍රහණය කරන චිත්‍ර හිමි පොඩිත්තන්ට ඔන සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසනින් ලොකු අවස්ථාවක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ජයග්‍රහණය කරන පුංචි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසනින් තමන්ගේ දක්ෂතා සජීවීවම ඉදිරිපත් කරන අවස්ථාවක් අපි හදලා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔයාගේ පුංචි පැටියට මතක ඇතුව කියන්න, ලස්සනම ලස්සන චිත්‍රයක් අනිවාර්යයෙන්ම පොසොන් පොහොයට කලින් මේ පැත්තට ඇඳලා එවන්න කියලා.
0: ඔන්නෝ ආකාරයේ විශේෂ වැඩක් තමයි මේ පොසොන් පොහොය නිමිත්තෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මේ අනගේ අවස්ථාව නැති කරගන්න එපා, ලේසියෙන් හම්බෙන්නේ නැහැ නේද පොඩිත්තන්ට. ඉතින් පොඩ්ඩන්ගේ උදෑසන වැඩසටහන මේ මෙදිරියේ ඉඳලා කරන්න. ඔන්න ඔයාගේ චූටි පැටියට අවස්ථාවක් ලබා දෙන්න, ඔයාට හැකියාවක් තියෙනවා අඳින්න ගැන චිත්‍රයක්. ඒ චිත්‍රය අපිට එවන්න. අපි ලෑස්ති, ජයග්‍රහණය කරන ඔයාගේ චූටි පැටියව මේ මෙදිරියට එක්කන් එන්න. දෙකට මහගෙන ඉන්න, මෙහාගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාතික වාර්තා කබනි කෝටි 8 NLV දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි වාල දන්නවනේ මේ උදා වුනේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් අරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
9: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: මට පුංචිම පුංචි දෙයක් කියන්න තියෙන අහසෙද?
1: කියන්න බලන්න. මම ලෑස්ති ඒ පුංචි දෙය ගැන අහගෙන ඉන්න. පුංචි දෙයක් කිව්වට මම දන්නවා ඕක ගොඩාක් දුරට කතා බහ කරන්න පුළුවන් මාතෘකාවක් කියලා.
0: ඔයා හරි. මට කියන්න තියෙන්නේ හරිම පුංචි සහ හරිම සරල දෙයක්. හැබැයි මේ වචනවල, මම දැන් කියන්න ලෑස්ති වෙන වචනවල ගැඹුර දන්නේ ඇත්තටම මම මේ කියන්න යන සිද්ධියට අදාළව වටිනාකමක් දෙන්න උත්සාහ කරපු මිනිස්සු විතරමයි. ඇත්තටම හසිත, ඔයා දන්නවද, හදවතට දැනෙන දේ වචන කරාම මිනිස්සු සමහර වෙලාවල් වලට නොසෑහෙන්න විදිහට අසරණ වෙනවා. ඇත්තටම මේ වචනවල තියෙන්නේ එසේ මෙසේ තේරුමක් නෙවෙයි.
1: ඇත්ත, හදවතට දැනෙන ප්‍රේමණීය හැඟීම් වචන කරන්න වෙලාවකට හරි අමාරුයි. මොකද සමහර හැඟීම් තියෙනවා වචන කරන්න බැරි. ආදරේ දෙවුනත් කියන්නේ අපි මම ඔයාට කියාගන්න බැරි තරමට ආදරේ කියලා. එහෙම තමයි, සමහර හැඟීම් වලට වචන නැහැ. වචන කරද්දිත් හරි අමාරුයි. ඔයාටත් ඇති වචන කරන්න බැරි ලස්සන හැඟීම්. ඔයා ආදරේ කරන එයාටත් ඇති එහෙම ලස්සන හැඟීම්. තවත් අයගේ හැඟීම් වලට හැකි පමණින් වටිනාකමක් දෙන්න. එයාලා හරි ආසයි ඒ දෙයට. ඔබේ හැඟීම් වලටත් ඒ තුලින් වටිනාකමක් ලබා ගන්න හැකියාවක් ලැබෙයි.

0: ප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩේකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The welcome show.
9: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey 7ට
8: The welcome show.
7: Anugrahaya.
10: Wartha pita wartha kabana koti 8 NLB danade tahane nuthrayen rupiyal koti 13.97 ikma u dawanta supiritya galaba dimin rathe sangwardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha dana nidahane biladigena obat koti patiye kuwanna
11: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
13: 89.1 89.3 Supreme Radio.

0: 89.1, 89.3 Supreme Radio.
1: Dream Night.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය නුතුරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: සුන්දර රාත්‍රියක්. නමුත් අපිට මේ රාත්‍රිය අල්ලගෙන තියාගන්න තිබ්බන. එහෙම බෑ. අපි ඇවිත් ඉන්නේ අවසාන හෝරාවට. අද දවසේ ඔයත් එක්ක ගත කරන. අපි රාත්‍රී 10 වෙනකම් මේ ගත කරන වෙලාව හරිම ආදරණීයයි. අපිට කතා කරන්න බැරි පැති, ඒ වගේම කතා කරන්න පුළුවන් පැති, මේ හැම දෙයක්ම මිශ්‍ර කරලා අපි හරි ලස්සන කතා බහක් ගොඩනගනවා. රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකම් අපිට තියෙන මේ හෝරා තුන අපි ඔයා වෙනුවෙන් වෙන් කරන්නේ ඒ ලස්සන හැඟීම් වලට මේ ලෝකේ කොහේ හරි ඉඩක් ලබා දෙන්න. මේ ගුවන් කාලය ඔයා වෙනුවෙන්ම වෙන් කරලා තියෙන්නේ. මේ සංඛ්‍යාත ඔස්සේ අපි ඔයාගේ කතාව මේ ගුවනට මුසු කරනවා. ඒතින් මේ ගුවනේ ඔයාගේ කතාවත් රැඳිලා තියෙනවා මුළු ජීවිත කාලයේදීම. කතා කරන්න පුළුවන් මේ පැත්තට 0112 510 510ට. ඒ වගේම WhatsApp මැසේජ් එකක් දාන්න පුළුවන් 0718 893 893ට. මහනුවරින් සමීර කතා කරා මේ පැත්තට. ලස්සන සින්දුවකට පවුල හැමදෙනෙක්මයි යාළුව හැමෝමයි එකතු කරගන්න, ඒ වගේම සුප්‍රීම් රේඩියෝ අහන හැමදෙනෙක්මත් එකතු කරගන්න කියලා තමයි ඔන්න සමීර මේ විදියට මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම කසුන් මේ පැත්තට කතා කරා, මහියංගනේ ආදරය කරන සුදුනංගියවත් එකතු කරගන්න, ඒ වගේම පවුල හැමෝමත් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි කසුන් මේ විදියට කෝල් එක ගත්තේ. WhatsApp එකෙත් කටේ ඉන්න එකතු කරගන්න.
1: ගාලින් කාන්ජි මැසේජ් එකක් කියවලා තිනු අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න අපි තරි මාත්‍රි නෝල දෙන්න වහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම මහේෂ් කතා කරා කළුතරින් අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. කතා කරා විතරක් නෙවෙයි මේ පැත්තට ලස්සනම ලස්සන නිසඳසක් එක්ක මැසේජ් එකක් කියවලා තිනවා හසිත. ඉතින් හොයවත් අපි හරි මාත්‍රෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම මොහන් කතා කරා අපිට පාඩුතරින් අපිටත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. එහෙමනම් ඉතින් මේ කටිය කොම එකතු කරගෙන ඊළඟ ආතරණීය සින්දුව අහන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ. ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ ඉරන්ද පත්මකුමාර මහතා.
1: අයිවත් මම ඉරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුණා. අද මං ඒ දිනුම ගන්න ආවා. රැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තටම මමත් විශ්වාස කරේ නැහැ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී, කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න. හරිද?
2: හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතිය දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
7: ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
7: Travel with Supreme.
8: සතිය දවස් 5ම
9: The Welcome Show අහන්න.
0: 89.1 89.3 Supreme Radio.

0: ජීවිතය කියන්නේ හසිත හදිස්සියේ සිද්ධ වෙන සිද්ධි තාමයක එකතුවකට.
1: ඇත්තෙන්ම
0: නිකන් හිතන්න ජීවිතේ පණ වගේ පරිස්සම් කරපු තමන්ගේ ආදරය අයමත් කිසිම දවසක හමු නොවෙන විදිහට වෙන්ුණා කියලා. ඇත්තටම ඒ වෙන්වීම අපේ ජීවිතය ඇතුළේ ලොකුම ලොකු හිස්තනක් නිර්මාණය කරනවා. හැබැයි හසිත කොච්චර හිස්තන් අපේ ජීවිතය ඇතුළේ නිර්මාණය වුණත් අපි ප්‍රාර්ථනා කරනවා ආයේ කොහෙද හරි ඒ ආදරණීය හදවත මුණගැහුණොත් අනේ පුළුවන් නම් හිනා වෙලා කතා කරලා යන්න කියලා. ඇත්තටම හසිත සමහර හදවත් වල තාමත් තියෙන කතාවක්. මේ තමයි ඇත්තම ආදරය. මේ තමයි ආදරය.
1: ඔයා ඔය කියන කතාව කියද්දී මට මතක් වෙනවා ලස්සන ගීතයක්. මම හිතනවා මේ ගීතේ නම කියන්නේ නැතුව අපි ගීතය අහන්න දුන්නොත් හොඳයි කියලා. ඔය වචනවලට ගැළපෙනම ගීතය ඒක කියලායි මට හිතෙන්නේ. අපි අපෙන් වෙන් වෙන්න දෛවය කරපු සරදම බලපෑවා. කොච්චර කාලයක් ගත වුණත් ආයෙත් ලං වෙන්න බැරි කතාවක් අපිට තියෙන්නේ. හුරු පුරුදු තනිකමින්ම හිත තුල වේදනාවක් එකතු වෙලා මේ වේදනාවෙන්ම මගේ හිත පෙඟිලා. සමාවෙන්න, මගේ අතින් වැරැද්දක් වුණා නම්.

0: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Ashi.
4: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් අරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema ude hatata the welcome show
1: anugrahaya
6: meltdol hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahalaya meltdol parasitamol visheshayaki
7: 89.1 89.3 supreme radio
8: Supreme Radio, make a superior.

0: welcome show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
1: ඇතින් ඇතර අධිවේගී මාර්ගවල ගියට කවක් නැහැ සීට් බෙල්ට් දාගෙන යන්න. පස්සේ නිකන් අසාධාරණයක් වුණා. ඕවා මේවා නිකන් කතන්දර කියන්න ලෑස්ති වෙන්න එපා.
2: කොච්චර මිනිස්සුන් හදන හදද ඉතින් වැඩක් නැහැ. මොනා හරි දැක් කරගන්නව තමයි.
1: මේ පයින් යන අපිට නම් මොන සීට් බෙල්ට්ද මේ?
2: හැබැයි පයින් යන අපිට ආවම සමහරවිට සීට් බෙල්ට් දාගන්න බෑනවා. ඉතින් කොහෙවත් නැති වාහනේ ඇවිල්ලා අපේ ඇඟේ පතිත වෙන්නේ.
1: ඊගිලෙන්න පුළුවන් වගේ තඩු දෙකක් තමයි ඒ කරගන්නේ.
2: මං කියන්නේ පයින් යන හැමෝටම ජෙට් එකක් දෙන්න වෙනවා.
1: ඒ විතරයි අඩු වෙලා තින්නේ. ඉතින් ඔක්කොම අපිට තියෙනවනේ.
2: ඔක්කොම තියෙනවා.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show
2: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: යන්න දුකයි. ඒත් යන්න වෙලා වැවිත්. ගත කරපු හෝරා තුන ගත වුණා දැනුනේවත් නැතුව. ඉතින් අපිට මේ වෙලාව අල්ලගන්න පුළුවන් නම් ඒක තමයි මේ ලෝකෙ මම ප්‍රාර්ථනා කරන එකම දේ. මේ කාලය අල්ලගෙන තියාගන්න තිබ්බනම් කියලා. මොකද මේ ගත කරන කාල සීමාවට මං හරි ආසයි. මනිෂත් ඒ විදිහටම ඒ දේට ආසයි කියලා මං දන්නවා. ඔයත් ඒ දේට හරි ආසාවෙන් ඉන්නවා කියලා මං දන්නවා. නමුත් මේක තමයි යථාර්ථය. තවත් දවසකට බලාපොරොත්තු ගොඩාක් එකතු කරන් අපිට අද සමුගන්න වෙනවා. හෙටත් රාත්‍රී 7ට හමුවීමේ බලාපොරොත්තුවෙන්. අද දවසේ අපිත් එක්ක රැඳිලා හිටලා ගොඩාක් අය, ආදරේ පිරුණු හදවත් තියෙන ගොඩක් අය. හෙටත් ඔය සුපුරුදු හදවතත් එක්කම එන්න අපි ළඟට. අපි ලෑස්ති ආදරේ පිරුණු හදවතින් ඔයාගේ කතාව අහන්න, ඔයාගේ තනිකම නැති කරන්න, ඔයාගේ සතුට තව තවත් වැඩි කරන්න.
1: සමහර වෙන්වීම් තියෙනවා හසිත, සමහර සමු ගැනීම් තියෙනවා. ආය කවදාවත් හමු නොවෙන්න මුණ නොගැහෙන සමු ගැනීම් අපේ ජීවිත ඇතුළේ තියෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා ඇත්තටම තව එකපාරක් ඒකිනා මට මුණ ගැහුණ නම් කියලා. හැබැයි ජීවිතය කියන්නේ වෙනස් වෙනස් විදිහේ කතාංග අපිට උරුම කරන තැනක්. කවදාවත් සමහර සමු ගැනීම් ඇතුළේ ආය මුණ ගැහීමක් නැති වෙන්න පුළුවන්. හැබැයි අපේ සමු ගැනීම ඇතුළේ ආය මුණ ගැහීමක් තියෙනවා. ආදරය ගැන ආදරයෙන් කතා කරන්න ආයෙත් අපි තුන්දෙනාම මේ විදිහට මුණ ගැහෙන්න ඕනේ. තුන්දෙනා කිව්වේ මමයි, හසිතයි, ඔයයි. එහෙමනම් ගිහිල්ලා එන්න සුබ රාත්‍රියක්. හෙටත් රාත්‍රී 7ට අපි ආයෙත් ආදරෙන් මුණ ගැහෙමු. මම මනිෂා.
0: මම හසිත.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන

අමාලි ගාථාත්‍රය මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථා රත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතල්ලමට යොදා ඇති මෙම අනර්ග ගාථා රත්නය මාතලේ අනුවිහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගතසිත සුවපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උතුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

ආනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමන ඝන රසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභයෙන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහරහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සේවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ ව්‍යාපාරික ස්ථානයේ සේවා ස්ථානයේ රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන් සිහිපත් කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සියලු යහ

සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහත් දේශනාවේ බලයෙන් ඔබ සැමට

භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සිරිදිති මති තේජෝ ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා

දස උපපාරමිතානුභාවේන දස පරමත්තපාරමිතානුභාවේන සීල සමාධි ප්‍රඥානුභාවේන බුද්ධානුභාව

නීය ධම්මානුභාවේන චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානුභාවේන නවලෝකෝත්තර ධම්ම

සබබදා ආකාස පම්බට වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ඛක දේවත

සැකයදුරු කර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුර බලපෑමවලින් ආරක්ෂාව සැලසෙන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍ර

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: ජීවිතයට එක දොරක් වැසෙද්දී තව දොරක් විවෘත වෙනවා. වැසුණු දොර ගැන සිතමින් පසු තැවුනොත් විවෘත වූ දොර ඔබට මගහැරේවි. ඔබට ජයග්‍රාහී සුබ දවසක්. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLV සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක 1යි ලග්න 1යි
3: 100ක්ම ඔබ යතේ,
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ, අංක 3ට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.